0: listening to 3ZZZ, Melbourne Ethnic Community Radio 92.3 FM, broadcasting in your language.
1: The following program is in Sinhalese.
2: Join or renew your 3ZZZ membership in May and you'll go into our prize draw. Thanks to station sponsor My Travel Solution, you could win a return ticket to the Philippines or one of the other great prizes on offer in this year's Membership Drive Prize Draw. Don't just listen, join the 3ZZZ family today for just $16 or $11 concession. Head to 3ZZZ.com.au or call us now on 9415 1928. Thanks to our station sponsors, My Travel Solution, Museums Victoria, Nova Cinema Carlton, Melbourne Zoo, Chemist Warehouse Brunswick, Charmuel Films, Bunnings Brunswick. Terms and conditions on our website.
3: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තීය ගොඩනගා ගන්නත්, ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තීය මාවත හැටගස්වා ගන්න වැඩිදුර දැනගැනීමට vic.gov.au/kinder මෙල්බන්හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
0: Proud sponsor of 3ZZZ, 92.3 FM.
4: ඔබ සේවකයෙකු හෝ සේවා යෝජකයෙකු වුවද ඔබට ආරක්ෂාව සඳහා අයිතියක් ඇති අතර රැකියාව ආරක්ෂිතව තබා ගැනීමට වගකීමක් ඇත. ඔබට රැකියා වීති ආරක්ෂාව ගැන කතා කළ හැකි වන පරිදි WorkSafe මගින් ඔබේ අයිතිවාසිකම් සහ වගකීම් තේරුම් ගැනීමට ඔබට උපකාරී වනු ඇත. සේවය කරන ස්ථානයේ ආරක්ෂාව අපගේ පොදු භාෂාව වේ. පරිවර්තනය කරන ලද තොරතුරු සඳහා worksafe.wic.gov.au/sinhalese වෙත පිවිසෙන්න. ඔබේ භාෂාවෙන් යමෙකු සමග කතා කිරීමට සඳුදා සිට සිකුරාදා දිනවල පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා 131 45 බිංදුව අමතන්න.
0: Proud sponsor of 3ZZZ, 92.3 FM.
5: CTF සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා, යෝන් කටයුතුවල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගාස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව සඳහා කුසලතා ලබා ගන්න. නොමිලේ ලැබෙන TAFE එය සැබෑ කරයි. TAFE වික්ටෝරියා සමග එය යථාර්ථයක් කරගන්න. නොමිලේ ලැබෙන TAFE ගැන සොයා බලන්න.
6: Authorized by the Victorian Government, Melbourne.
0: Proud sponsor of 3ZZZ, 92.3 FM.
7: एक प्रारंभिक बाल्यावस्था शिक्षक या प्रशिक्षक के रूप में आप बच्चों के जीवन को आकार दे सकते हैं. आप अपना करियर बना सकते हैं, अपनी विशेषज्ञता साझा कर सकते हैं और विक्टोरिया के बच्चों और परिवारों पर स्थायी प्रभाव डाल सकते हैं. अपने करियर को संवारें. अधिक जानकारी के लिए vic.gov.au/kinder पर जाएं. Victorian Sarkar, Melbourne Dwara Adhikrit.
0: Proud sponsor of 3ZZZ, 92.3 FM.
8: ඔබම වැඩසටහනට කැමති නම් ඒ විකාශනය කිරීමට උදව් කරන්න. මෙම වැඩසටහන ඔබ වෙනුවෙන් ස්වේච්ඡා සේවකයන් විසින් නිර්මාණය කරන ලද්දකි. ඔබේ භාෂාව මෙන්ම ප්‍රජාව මෙහි ජීවනාලිය වේ. විකාශනයට සවන් දීමෙන් නොනැවති විකාශනයේ අයිතිකරුවෙකු වන්න. අදම ඔබේ සමාජිකත්වයේ ලබා ගැනීම හෝ අලුත් කිරීම සිදු කරගන්න. සමාජික ගාස්තු ඩොලර් 16යි. සහනදායි හෝ වයස 60ට වැඩි නම් ඩොලර් 11යි. 94යි 15යි 19යි 28 අමතා හෝ 3ZZZ.com.au වෙබ් අඩවියට පිවිස අපව සම්බන්ධ කරගන්න.
9: මෙම වැඩසටහන ගුවන්ගත වන්නේ සිංහල.

0: 3ZZ 92.3 FM.
1: මෙල්බන් හි විසෙන ශ්‍රී ලාංකීය ප්‍රජාව උදෙසා රසබර සාර සංග්‍රහය සමග මුසුවන ගුවන් විදුලි ප්‍රවේශය ෆ්‍රී ට්‍රිපල් ඉසෙඩ් ඔබව මෙසේ ආමන්ත්‍රණය කරයි. සකල විධ කලා නිමැවුම් සහ රටවට පසුකොට ලෝවට තතුවිත්තිද සමගින් සෑම ඉරිදාවකම උදෑසන 8 කණිසමට ඉරිදා සංග්‍රහයෙන් ඔබව මුණගැසෙන්නට අපට අවසරයි.

0: මෙල්බර්න්වරින් ගුවන් ගතවන සිංහල විකාශයයි. මෙම විකාශය ඉරු දිනට අමතරව සෑම සෙනසුරාදා දිනකම උදෑසන 7 සිට අද දක්වා සෑම බ්‍රහස්පතින්දාකම රාත්‍රී 11 සිට සිකුරාදා අලුයම 2 දක්වාත් විකාශය වෙනවා. මේ හිමිදිරි උදෑසන රසබර හරබර තොරතුරු මියුරු ගී කීපයත් සමගින් ඉතින් අපට අවසරයි ගුණ සිසාරා එන්නට ඔබේ නිවහනට. ගුවන් විදුලියේ
1: සිංහල සේවයනේ. සකල ලෝකවාසී බුදු පැතියෙන් සමරන ශ්‍රී වෛශ්‍රායක විසක් මංගල්‍ය ඊයේ දිනෙන් ආරම්භ වුණා. ශ්‍රී ලංකාවේදී නම් මේ වන විට ඉතා විශාල තොරණ සංඛ්‍යාවක් සහ විසක් සැරසිලි කූඩු ආදියෙන් අලංකාර විසක් සිරි නරඹන්නට ජනතාවට හැකි වී තිබෙනවා. මෙල්බනුවර ජීවත් වන ඔබ අප සැමටත් වෙහෙර විහාරස්ථානවල ප්‍රතිපත්මය සහ ආමිසමය පූජා සමග විසක් උත්සවය සැමරීම සඳහා සම්බන්ධ වීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ සඳහා මෙල්බන් වෙහෙර විහාරස්ථානවල දායක සභාවන් සහ උවසිවිසියන් ඉතා උත්නන්දුවෙන් කටයුතු කිරීම ඉතාමත්ම සතුටට කාරණයක්. ඉතිනේ විසක් සමය ආරම්භයත් සමග අපි මේ බොදුබැති ගීයෙන් වැඩසටහන ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වන්නේ.
2: දවසේ ආරම්භක ගීතලිස් තෝරාගත් මෙම බොදුබැති ගීතය ආචාර්ය නන්දා මල්ලියගේ ගායනාවක්. පද රචනය විමලින්ද්‍ර වතුරේගම. සංගීතය පීටර් ස්ටන් ද සිල්වා.

0: අද උදෑසන ධම්ම චින්තාව පවත්වන්නේ යුරෝප් ධම්ම නිකේතන අධිපති අතිපූජ්‍ය ශාස්ත්‍රපති කෝට්ටේ සන්තින්ද්‍රිය නායක ස්වාමීන් වහන්සේ විසින්.
1: නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුඛෝ බුද්ධානං උප්පාදෝ. පින්නතුනේ, ඊයේ 2570 සම්බුද්ධ තෙමුගල ශ්‍රද්ධාවෙන් යුක්තව ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජාවෙන් ඇතුළු ලෝවාසී බෞද්ධ ජනතාව බැතිබර සිටින් ශ්‍රද්ධා සිටින් සිහිපත් කරන්නට යුතුනා. ඒ සඳහා කාලයක් තිස්සේ අපි සැදී පැහැදී ඉඳලයි ඒ කටයුතු ටික සිද්ධ වුණේ. අදත් මේ ඉරිදත් ඒ ආගමික කටයුතු විහෙර විහාරස්ථානවල ඒ වූ ආකාරයෙන් සිද්ධ වෙනවා. සුඛෝ බුද්ධානං උත්පාදෝ, ලෝතුරු බුදු කෙනෙක්ගේ පහළ වීම සැපයක්. ඇයි මේ සැපයක් කියලා කියන්නේ? එතන අපි හොඳට මතක තියාගන්න ඕනේ, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ පරම සැපයක් තියෙනවා, ඒ තමයි නිවන කියලා. නිබ්බාණං පරම සුඛං. දැන් මං ඒකට අදාළව මේ බුදු කෙනෙක් ලෝකයට අවශ්‍ය වුණේ ඇයි, අවශ්‍ය වන්නේ ඇයි කියන එක ඔබට සිහිපත් කරලා දෙන්න බලාපොරොත්තු. ලෝ මනුෂ්‍යයා අවිද්‍යාන්ධකාරයෙන් මුසපත් වෙලා අඳුරින් අඳුරට සත්‍ය කුමක්දයි හරියට තේරුම් ගන්නට බැරුව නිකන් ඔහේ අතපත ගගා ජීවත් වෙච්ච වකවානුවක් තිබුණා. ඒකට හරියන්න විවිධාකාර ඉගැන්වීම් ක්‍රම, සත්‍ය මේකයි සත්‍ය මේකයි කියමින් මිනිස්සුන්ව, එහෙම නැත්තම් ශ්‍රාවකයින්ව තව තවත් අන්ධකාරයට ඇද දමන න්‍යාය ධර්මයන් තිබුණා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගන්නකොටත් එබඳු ධර්මතා දඹදිව පුරා විසිරී පැවතුණා. 62ක් තිබුණයි කියලා අපි බෞද්ධ දර්ශනය ඉගෙන ගන්නකොට හදාරලා තිබෙනවා. කෙසේ වුවත් මෙවන් වකවානුවක සත්‍ය කුමක්ද කුසලයේ කුමක්දයි කියලා තෝර බේර ගන්නට බැරුවෙච්ච වකවානුවක තමයි අප ගෞතම බුදුරජාණන් වහන්සේ අර සර්ව මාර පරාජය කළ ලෝතුරු බුදු පවුදයට පත් වුණේ. ඒ පත් වෙලා උන්වහන්සේ කළේ කුමක්ද? අර අවිද්‍යේ අඳුරේට පත් වෙලා ඕහාන්ධකාරී ගිලිලා මම්මුලා වෙච්ච පිරිසට පාර කියලා දුන්න මෙන්න මේකයි කියලා. ඒ පාර උන්වහන්සේ අපට සකස් කළා. ඒ පාර අපි කියමු, පාරක් සකස් කරගන්නට ගල් ඕනේ, වැලි ඕනේ, සිමෙන්ති ඕනේ, තාර ඕනේ, මොනවාද අවශ්‍ය අමුද්‍රව්‍ය. ඒ අමුද්‍රව්‍ය සියල්ල එකතු කරගෙන තමයි පාරක් සකස් වෙන්නේ. ඒ වගේ ලෝතුරු බුදු පදවියටත් පාර සකස් වුණා. ඒ පාර සකස් වීම සඳහා උන්වහන්සේ මේ අනවතරග්ග සංසාරේ ගණන් ඇතුව සාරා සංඛ්‍යේ කල්ප ලක්ෂයක් මුළුල්ලේ උන්වහන්සේ ඇවිද්දා. ඒ ඇවිද්දි මොකටද දන්නවද? අන්න අර කියන අමුද්‍රව්‍යයන්. ඒ කියන්නේ පාර සකස් කරගන්න. ඉන් අනුතුරු මොකද උනේ? උන්වහන්සේ අර මහා වජ්‍රාසනේ මත වැඩ ඉඳගෙන බෝධිද්‍රුම මූලයේ අභියසිතී සර්ව මාර පරාජය කළා. ඒ ලෝතුරු බුදු පදවියට පත් වෙලා පාර උන්වහන්සේ අපට පෙන්වුවා. මෙන්න මේකයි පාර. දැන් මේ පාර තියෙනවා. ඒ තමයි අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ අන්න මග්ග මාර්ගය. ඒක තියෙනවා. දැන් අපි කරන්න ඕනේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ නමස්කාර කර කර ඉන්නවා වගේම ඒටත් වඩා ශක්ති ප්‍රමාණෙන් ඔන්නෝයි කියන මාර්ගයේ ගමන් කරන්න. ඇයි? ඔබත් මමත් අපි හැම දෙනාමත් මේ අවිද්‍ය අන්ධකාරයේ ගැලී සිටින නිසා, මෝහ අන්ධකාරයේ. ඒ නිසා අපිට සත්‍ය මේකයි කියන්න පුළුවන්. තේරුම් ගන්න බැරි අවස්ථාවක අපි ඉන්නේ. මං මුලා වෙච්ච පිරිසක් දැන් බලන්න, එදාට වඩා අද ලෝකේ පුරාම මං මුලා වෙච්ච පිරිස් නේද ඉන්නේ කියලා. ඒ නිසානේ මේ මනුෂ්‍යත්වයේ පිළිබඳව තේරුම් ගන්න බැරුව, දයාව, අනුකම්පාව, මෛත්‍රිය මේ සියල්ල දෝර ගලාගෙන ගිහින් ඊටත් වඩා එහාට ගිහිල්ලා ද්වේෂය, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පලිගැනීම මේ සියල්ල දැන් එන්ටෙන්ටෙන්ටෙන්ට මිනිස් හදවත්වල බුරුබුරා පැන්නගින්නේ අන්නේ එකයි. බුදු කෙනෙක් අපිට අවශ්‍ය කරන්නේ මොකද? මේ ඇවිලෙන ගින්දර නිවාදාල මිනිස් සිත්සතන් ශාන්ත කරන්න, සිසිල් කරන්නට, සුවපත් කරන්නට. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අපිට ඖෂධයක් දුන්නා. ධම්මෝසද සමන්නත්ති ඒතම් පිබත භික්ඛු. මහණෙනි, ධර්මයේ හා සමාන ඖෂධයක් නැ මේක පානය කරන්න. ඒ කියන්නේ මේක හට්ටියකට දාලා වතුරපත අටක් දාලා ඉඳලා බොන්න කියන එක නෙවෙයි. ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න. ඒක තමයි ප්‍රතිපදාවේ කියලා කියන්නේ. අපි ඉගෙන ගන්න දේ අපේ ජීවිතයට ප්‍රායෝගිකව පුරුදු කරගෙන යන්න. අර ආර්යෝ අට්ඨංගිකෝ මග්ගෝ සම්මා දිට්ඨියෙන් පටන්ගෙන සම්මා සමාධියෙන් අවසන් වෙන. මේ තුල තියෙනවා ත්‍රිවිධ ශික්ෂාව, සීල, සමාධි, ප්‍රඥා. එතකොට අපට පුළුවන්කමක් තිබෙනවා නම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ටික ටික හෝ අපේ ජීවිතයට පුරුදු පුහුණු කරන්නට, වඩන්නට, මඟ ගමන් කරන්නට අපිට පුළුවන්කමක් ලැබෙයි. අපි තුල තියෙන අර අවිදු අඳුර වෙනුවට ප්‍රඥා නැමැති ආලෝකේ උපදව ගන්නට. අන්න බුදුරජාණන් වහන්සේ ඒ ආලෝකේ උපදවගෙන චක්කුං උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, විජ්ජා උදපාදී, ආලෝක උදපාදී කියලා උන්වහන්සේ උදන් එනුව ධම්මචක්කප්පවත්තන සූත්‍රේ ඔබටත් මටත් එසේ උදන් අනන්නට පුළුවන් කමක් තිබෙනවා. මේ මග ඔස්සේ අපි ගමන් කළු එනිසා පින්නතුනි, මේ පින්බර වෙසගේ මේ ශ්‍රේෂ්ඨ අධිෂ්ඨානේ ඔබේ සිත් සතන් තුළ සටහන් කරගෙන මේ ධම්මාර්ගයේ ගමන් කරලා බුදුවරයෙක් ලෝකයට අවශ්‍ය කරන්නේ ඒ පහළ වීම සැපක්, ඒ සැපය අපේ සුඛයක් බවට, ආධ්‍යාත්මික සුවයක් බවට, මානසික සිසිලක් ඇති කර ගැනීමට අපි උපයෝගී කර ගන්නවා නම් ඒක තමයි බුදුරජාණන් වහන්සේට කරන ශ්‍රේෂ්ඨ උපහාරයේ ගෞරවේ. ඒ සඳහා ඔබට තුන්රුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. සම්මා සම්බුදු සරණයි.
2: අද කිතුබෙති කතාව ඉදිරිපත් කරන්නේ ගරු ක්‍රිසන් සිල්වා පියතුමන් විසින්.
3: සබහා ඉගැන්වීම් තුළ මේ සුදු ත්‍රිත්වය එක පාරටම මතුණු සත්‍යතාවයක් නෙමෙයි ප්‍රේමවන්තේනි. මේ සඳහා කාලය ගත වුණා. ඒ වගේම අපි හැම කෙනෙක්ම දන්න ආකාරයට දෙවියන් වහන්සේගේ අභිරහස් මනුෂ්‍ය අපිට ගෝචර වෙන්නේ අපගේ යැදුම තුළ, ඒ වගේම ජනවන්දනාව තුළ, ඒ වගේම සුද්ධ වචනේ තුළ. ඒ විතරක් නෙමෙයි, දේව ධර්මය පිළිබඳ ඉගැන්වීම තුළ, ඒ වගේම ඒ මෙනෙහි කිරීම තුළ. මේ ආකාරයෙන් තමයි මේ සුදු ත්‍රිත්වය කියන සත්‍යතාවය කිතුනුවන් ඔවුන්ගේ ජීවිතයේ අත්දකින්නට පටන් ගත්තේ. දෙවියන් වහන්සේ මේ ලෝකයේ මැව්වා, උන්වහන්සේ අපගේ මැවුම් කරුවානන්. ඒ වගේම උන්වහන්සේ මේ ලෝකයට අපරිමිත ලෙස ආදරය කළා. මනුෂ්‍ය අපිට අපරිමිත ලෙස ආදරය කළා. ඒ නිසා උන්වහන්සේ, උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේව අප වෙතට එව්වා. උන්වහන්සේ සැබෑ දෙවියන් වහන්සේ, ඒ වගේම සැබෑ මනුෂ්‍යයා. ජේසුස් වහන්සේ තම පියාණන් වහන්සේ වෙතට ගොස් අප වෙතට සහය දායකයන්න් වහන්සේ, එනම් ශුද්ධාත්මයන්න් වහන්සේව එවනු ලැබුවා. මා ප්‍රේමවන්තේනි, එසේනම් අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි දෙවියන් වහන්සේ කොහොමද එකම දෙවියන් වහන්සේ වෙන්නේ? පියනන් වහන්සේ, පුත්‍රයන් වහන්සේ සහ ශුද්ධාත්මයන් වහන්සේ කොහොමද එකම දෙවි කෙනෙක් වෙන්නේ? සරල වශයෙන් අපි තේරුම් ගත්තොත් පියනන් වහන්සේත්, පුත්‍රයන් වහන්සේත්, ශුද්ධාත්මයන් වහන්සේත් යන මේ තැනන් වහන්සේ තුන් දෙනා එකම දෙවියන් වහන්සේමයි. එකම දෙවියන් වහන්සේ තුල වැඩ සිටින මේ සුදු ත්‍රිත්වයයි අද අපි සමරන්නේ. එසේ නම් ප්‍රේමවන්තේනි, දෙවියන් වහන්සේ තුල කොහොමද මේ තැනන් වහන්සේලා තුන් දෙනෙක් වැඩ සිටින්නේ? අපි සරල උදාහරණයක් අරගෙන බැලුවොත්, අපි හැමෝම දන්නවා සූර්යා. එතකොට මේ සූර්යා හරියට දෙවියන් වහන්සේ වගේ. එතකොට සූර්යාගේ නික්මෙන ආලෝකය හරියට පුත්‍රයන් වහන්සේ වගේ. ආලෝකයේ විතරක් නෙමෙයි, ඒ සූර්යාගෙන් රස්ණයක් නික්මෙනවා. ඒ රස්ණය ශුද්ධාත්මයන් වහන්සේ වගේ. අපිට පේන්නේ එකම සූර්යා, නමුත් ආකාර තුනකින් අපගේ ජීවිතවලට බලපානවා. ප්‍රේමවන්තේනි, සරල වශයෙන් අපිට එය තේරුම් ගන්නට පුළුවන්. එසේනම් අද ශුද්ධ සුවිශේෂය ආරම්භ වෙන්නේ දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළසේක්ද කීවොත්, සුවකීය ඒක ජාතක පුත්‍රයාන නුවද ලොවට වවදාලසේක. දෙවියන් වහන්සේගේ ආදරය තමයි මේ ශුද්ධ ත්‍රිත්වය තුල ගැබ් වෙලා තියෙන්නේ. ආදරය තුලින් තමයි හැම දෙයක්ම නික්මෙන්නේ. දෙවියන් වහන්සේ ලෝකයට පුදුමාකාර විදිහට ආදරය කෙරුවා. අද සුවිශේෂය තහවුරු කරනවා. එම නිසා උන්වහන්සේ සුවකීය ඒක ජාතක පුත්‍රයාණන් මේ ලෝකයට එව්වා මනුෂ්‍ය අපිව ගලවා ගන්නට. උන්වහන්සේගේ ආදරය තමයි අප වෙතට ආවේ. ඒ පුත්‍රයාණන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේව අප වෙතට එව්වා. එනම් ජේසුස් වහන්සේගේ ආදරය නැවත අප වෙතට ආවා. හැබැයි ඒ ආදරය කවදාවත් නැතිවෙන ආදරයක් නෙමෙයි. අප සමග සදහටම වැඩ සිටින, වැඩවසන, ජීවත් වෙන ආදරයක්. ප්‍රේමවන්තේනි, මේ තමයි ශුද්ධෝත්‍රීත්වයේ විශේෂත්වය. අද ස්වාමින් වහන්සේ තවදුරටත් කියනවා, එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනාම විනාශ නොවි සදාතන ජීවනයේ ලබන පිණිසය. සදාතන ජීවනයට ඇතුළු වෙන්නට නම් අපි ඒ ශුද්ධෝත්‍රීත්වය අදහා ගන්නට ඕන. දෙවියන් වහන්සේ ඒ නිසා තමයි සුවකීය ඒක ජාතක පුත්‍රයාණන්ව මේ ලෝකයට එව්වේ. විනිශ්චය කරන්නට නෙමෙයි, උන්වහන්සේ කර්ණ කොටගෙන ලෝකය ගලවා ගන්නට. ප්‍රේමවන්තේනි, ස්වාමින් වහන්සේ අද පවසන දේ අපි හැම කෙනෙකුටම ලොකු අභියෝගයක් නොවේද? උන්වහන්සේ අදහා ගන්න අය විනිශ්චය කරනු නොලැබේ කියලා කියනවා. අදහා නොගන්නා දෙවියන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයන්න් අදහා නොගන්නා බැවින් දැනටමත් විනිශ්චය ලබා ඇත කියලා කියනවා. මේ විනිශ්චය සඳහා අපිව යොමු කරන්නේ, අපිව පුහුණු කරන්නේ, අපි හැම කෙනෙක්වම මෙහෙවන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. ඒ නිසා තමයි ජේසුස් වහන්සේ ශුද්ධාත්මයන්ව අප වෙතට එව්වේ. එහෙමනම් ශුද්ධාත්මයන් වහන්සේ අප තුල වැඩ සිටිනවා නම් ඒ විනිශ්චය අපිට තේරුම් ගන්නට ලේසි. දෙවියන් වහන්සේට ආදරය කරන්නට ලේසි. ස්වාමින් වහන්සේ මේ යථාර්ථය අද අපිට පැහැදිලි කරනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද දෙවන කියවීම තුල ශුද්ධ පාවුලතුමා කොරින්ති වරුන්ට යවන ඒ දෙවෙනි හසුනේ සඳහන් කරනවා, ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද, දෙවියන් වහන්සේගේ ප්‍රේමයද, ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමද ඔබ සියල්ලන් සමග වේවා. මේ තමයි දිව්‍ය පූජාවේ පළමු සුබපැතීම. ඒ වගේම දිව්‍ය පූජාව අපි ආරම්භ කරන්නේ පියාණන් වහන්සේගෙන්ද, පුත්‍රයන් වහන්සේගෙන්ද, ශුද්ධාත්මයන් වහන්සේගෙන්ද නාමෙන් ආමෙන් යයි පවසමින්. එය සම්පූර්ණ යතුමක්. ප්‍රේමවන්තේනි, එසේනම් මේ ශුද්ධෝත්‍රීත්වයේ ක්‍රියාකාරීත්වය ප්‍රබල ලෙස අපගේ ජීවිතවල පවතින බව අපි අද විශ්වාස කරන්නට ඕන. එකම දෙවියන් වහන්සේ තුල පියනන් වහන්සේත්, පුත්‍රයන් වහන්සේත්, ශුද්ධාත්මයන් වහන්සේත් සදහටම පවතිනවා. එය කිසිම කෙනෙකුට නිෂ්ප්‍රභා කරන්නට බෑ. එයයි අපි හැම කෙනෙක්ම ප්‍රකාශ කරන සත්‍යතාවය, විශ්වාසය. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සියලු බලදෙවි මහොත්තම ආනන්වන දෙමව්පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.

0: අදට නියමිත සමාජ නිවේදන.
1: දහම් නිකේතනයේ යුරක් වෙසක් පුන් පොහය නිමිති කරගෙන දහම් නිකේතනයේ විහාරස්ථානයේ සිදුවෙන වැඩසටහන් මාලාව වෙසක් දින නිමිත්තෙන් පවත්වන වැඩිහිටි සහ ළමා සීල වැඩසටහන මැයි මස 31 වෙනි ඉරිදා පෙරවරු 8:30 සිට සවස 5 දක්වා පැවැත්වෙන අතර දරුවන්ගේ සීල් වැඩසටහන පසුරු දෙකට අවසන් වෙයි. මෙදින දරුවන් සහ වැඩිහිටියන් වෙනුවෙන් පෙන්ඩිකෝ මහා ස්තූපය අරණේ වැඩ සිටින ශ්‍රී ලාංකික භික්ෂුණි වහන්සේ විසින් විශේෂ වැඩසටහනක් පවත්වනු ලැබේ. පසුරු 5ට 8:20 බුද්ධ පූජාව සහ ආලෝක පූජාව පැවැත්වේ. සවස 6:30ට දහම් පාසලේ දරු දැරියන් විසින් ඉදිරිපත් කරන බැති ගී සල්ලිය. වෙසක් තොරණ සහ වෙසක් කූඩුව ප්‍රදර්ශනය. AI තාක්ෂණය ඇසුරෙන් කච්චානි ජාතක කතාව විදහා දැක්වෙන මහා වෙසක් තොරණ සහ මහල් තුනකින් සමන්විත කූඩුව මැයි මස 30-31 ජූනි මස 6 සහ 7 යන දිනවල පසුරු 6 සිට රාත්‍රී 9:30 දක්වා ප්‍රදර්ශනය කෙරේ. වැඩි විස්තර සඳහා අමතන්න විහාරස්ථානය 93-33-48-48. මේ දිනවල ආහාර පොළඳ පවත්වේ.
2: සමාධි බැතිගී සරණිය 2026 බුදු ස්තමගුණ සිහි කරමින් සමාධි බැතිගී සරණිය සමග බැතිගී අසමින් දැහැන් ගතවන්නට මෙල්බන් වාසී ඔබ සමට කරන ආරාධනාවයි මේ. මැයි මස 30 වෙනි සෙනසුරාදා රාත්‍රී 8 සිට දැනිනොන් ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේද මැයි මස 31 වෙනි ඉරිදා රාත්‍රී 8 සිට පිරිකි සාක්මු සම්බුද්ධ විහාරස්ථානයේදීද මෙල්බන් සමාධි බැතිගී සරණිය බැතිගී ගායනා කරනවා ඇති. සැදැහැති ඔබ සමට කෙරෙන සුපින්බර ආරාධනයයි. ස්ප සංවිධානයේ දැනුම් දීම. ස්ප වික්ටෝරියා සංවිධානයේ වාර්ෂික මහා සභා රැස්වීම 2026 මැයි මස 31 වෙනි ඉරුදින පසල් 3:30 පාත ස්ථානයේදී පැවැත්වීමට නියමිත අතර එදින පසුගිය වසරේ අප සංවිධානයේ ක්‍රියාකාරකම් පිළිබඳව සමාලෝචනයක් කර ඉදිරි පසර සඳහා නිලධාරි මණ්ඩලයක් පත්කර ගැනීමට නියමිත බැවින් අප සංවිධානයේ සාමාජිකයන්ට මෙයින් ඇරයුම් කරමු. ස්ථානය ඇඩ්වුඩ් මීටින් හෝල් නම්බර 21A ඉලෙක්ට්‍රෝ ඇවනිව් ඇඩ්වුඩ් 31/47. වැඩිදුර විස්තර සඳහා රංජිත් 0478087408 අමතන්න.
1: පාරමිතා බෞද්ධ විහාරස්ථානය බුදු පියාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරමින් මැයි මස 31 වෙනි ඉරිදා රාත්‍රී 6 සිට වෙසක් කලාපයේ මෙදිනද ප්‍රදර්ශනය වේ. දෙවන්ත වර්ණවත් තොරණ, කැරකෙන දෙවන්ත මහා පහන් කූඩු ආදී වෙසක් සැරසිලි පහසු මිලට ආහාර පාන ලබා ගත හැකි ආහාර පොළඳ විවෘතව පවතී. වැඩි විස්තර සඳහා අමතන්න විහාරස්ථානය 97-47-19.2 කීස්පරෝ ධම්මසරණ විහාරස්ථානයේ 2026 වෙසක් සැමරුම් ශ්‍රී බුද්ධ වර්ෂ 2570 අති උතුම් වෙසක් ත්‍රිමංගල්‍ය නිමිත්තෙන් තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේට ආමිෂයෙන් සහ ප්‍රතිපත්තියෙන් පිදීමට මෙල්බන් නුවර කීස්පරෝ ධම්මසරණ විහාරයේ වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත. මැයි මස 31 වෙනි ඉරිදා රාත්‍රී 8ට එනම් අද දින වැලිමඩ ජීනාලංකාර ස්වාමින් වහන්සේ විසින් පවත්වනු ලබන විශේෂ වෙසක් ධර්ම දේශනාව සැලසුම් කර ඇත. මීට අමතරව මැයි මස 31 වෙනි ඉරිදා එනම් අද දින සවස 6ට පැවැත්වෙන තවත් භක්ති ගී වැඩසටහනක් සමග 2026 වෙසක් සැමරුම් කටයුතු අවසන් වේ. මෙම අසිරිමත් වෙසක් සමයේදී පින් රැස්කර ගැනීම සඳහා මෙලෙසින් සූදානම් කර ඇති සියලුම විශේෂ පින්කම් වලට සහභාගී වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ බෙරික් වෙසක් පොහේ නිමිති කොට මැයි මස 30-31 ජූනි 6-7 දිනයන්හි වැඩසටහන්. එදින සවස වෙසක් සැරසිලි ප්‍රදර්ශනය කෙරේ. යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක වන අඟුලිමාල දමනය සහ ගුත්තිල ජාතකය චිත්‍ර මගින් ප්‍රදර්ශනය කෙරේ. එමෙන්ම මේ දිනයන්හි දන්සැල් ආපහලද පැවැත්වේ. මැයි මස 31 වෙනිදා භක්ති ගීත ගායනයක් පැවැත්වේ. වැඩි විස්තර සඳහා අමතන්න විහාරස්ථානය 97.02.62.75. සිංහල සංස්කෘතික සහ ප්‍රජා සේවා පදනම. සිංහල සංස්කෘතික සහ ප්‍රජා සේවා පදනමේ මීළඟ සුහද හමුව මැයි මස 31 වන ඉරුදින නොම්බර 92 පිග්නල් රෝඩ් බෙන්ට්ලි ඊස්ට් හිමෝලි ශාලාවේදී පැවැත්වේ. එදින පිරුරු 9:30 සිට 10:30 දක්වා විලේගොඩ ආර්යදේව ස්වාමින් වහන්සේ විසින් පවත්වනු ලබන ධර්මදේශනයක් ශ්‍රවණය කිරීම සඳහා පිරුරු 9:30 වන විට පැමිණ ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනු ලැබේ. එදින සවස් වරුවේ අප පදනම අනුග්‍රහයෙන් භක්ති ගීත ගායනයක් සහ කඩල දන්සලක් සවස 6:30 සිට දැඬිනෝ විහාරස්ථානයේදී සූදානම් කර ඇත. ඒ සඳහා ඔබ සැමට කරන ගෞරවනීය ආරාධනාවයි. වැඩි විස්තර සඳහා අමතන්න දර්ශනී ත්‍රිමාන 0412 279 476 අජිත් ජයසූරිය 0425 455 825. කීස්පරෝ ධම්මසරණ විහාරස්ථානයේ 2026 වෙසක් සැමරුම් ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වෙනි අති උතුම් වෙසක් ත්‍රිමංගල්‍ය නිමිත්තෙන් තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේට ආමිෂයෙන් සහ ප්‍රතිපත්තියෙන් පිදීමට මෙල්බන් නුවර කීස්පරෝ ධම්මසරණ විහාරයේ වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත. මැයි මාස 31 වෙනි ඉරිදා රාත්‍රී 8ට එනම් අද දින වැලිමඩ ජීනාලංකාර ස්වාමින් වහන්සේ විසින් පවත්වනු ලබන විශේෂ වෙසක් ධර්ම දේශනාව සැලසුම් කර ඇත. මීට අමතරව මැයි මාස 31 වෙනි ඉරිදා එනම් අද දින සවස 6ට පැවැත්වෙන තවත් භක්ති ගී වැඩසටහනක් සමග 2026 වෙසක් සැමරුම් කටයුතු අවසන් වේ. මෙම අසිරිමත් වෙසක් සමයේදී පින් රැස්කර ගැනීම සඳහා මෙලෙසින් සූදානම් කර ඇති සියලුම විශේෂ පින්කම් වලට සහභාගී වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
2: සමාධි භක්ති ගීත කණ්ඩායම ඉදිරිපත් කරන සමාධි බැති ගී සරණිය බුදු සෙමගුණ සිහි කරමින් සමාධි බැති ගී සරණිය සමග බැතිසිතින් බැති ගී අසමින් දැහැන් ගතවන්නට මෙල්බන් වාසී උපසමිට කරන සාදර ආරාධනාවයි මේ. බෙරික් ශාක්‍ය සම්බුද්ධ විහාරස්ථානයේදී මැයි මාස 31 වෙනි ඉරිදා සවස 6 සිට බැති ගී ගායනා කරනු ඇත. ආචාර්ය කුලාන් රණසිංහ නිර්මාණය කළ මාතුපෝෂක ජාතක විදහා දක්වන තොරණ දැන්නොන් ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේදී අද මැයි මාස 31 වෙනි ඉරිදා සහ ජුනි මාස 6 සහ 7 යන සති අන්තයේදී මහා මදුර ජාතකයේ විදහා දක්වන තොරණ මෙල්බන් කොන්සල් කාර්යාලයේදී අද මැයි මාස 31 වෙනි ඉරිදා සවස 5:30 සිට රාත්‍රි 9:30 දක්වා ප්‍රදර්ශනය කෙරේ. උපසමට කරන ආරාධනාවයි මේ. ශ්‍රී ලංකාවේ හෙට දවස කරු වීද හේරත් මාතා සමග විවෘත සංවාදයක් මෙල්බන් ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කරනු ලබන විශේෂ විවෘත සංවාද වැඩසටහනක් සඳහා මෙල්බන් වෙසෙන ශ්‍රී ලාංකික සියලු දෙනාට ආරාධනා කරමු. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කරු විජිත හේරත් මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන වැඩසටහනට ශ්‍රී ලංකාවේ අනාගතය, ජාතික ප්‍රගතිය සහ විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස් සහ දායකත්වය පිළිබඳව අර්ථවත් සංවාදයකට අවස්ථාව සලසා දෙනු ඇත. මෙම අමුතුල ශ්‍රී ලංකාවේ යහපත් අනාගතය සඳහා අවශ්‍ය එකමුතුව සංවර්ධනය සහ ප්‍රජා සම්බන්ධතා ශක්තිමත් කිරීම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට සහභාගී වන්නන්ට අවස්ථාව හිමිවේ. දිනේ 2026 මැයි මාස 31 වෙනි ඉරිදා වේලාව පස්වරු 2:30 සිට 5 දක්වා ස්ථානයේ ස්ප්‍රින්ග්වේල් සිටි හෝල් අංක 18 ග්‍රේස් පාර්ක් ඇවෙනියු ස්ප්‍රින්ග්වේල් 31-71. වැඩි විස්තර සඳහා සුනිල් 0418-309-417 නලින් 0406-765-601.
1: Official notice. The Consulate General of the Democratic Socialist Republic of Sri Lanka in Melbourne at the address given below. 432, Level 9, Su 2, St. Kilda Road, Victoria 3004. The contact details of the consulate remain unchanged. Telephone 613-9290-4200. Email mail@slcgmail.org. අදස නීවිත සමාජ නිවේදන මෙතකින් නිමාවටපත් වේ. මෙම සමාජ නිවේදනවල අන්තර්ගත කරුණු පිළිබඳ වගකීම ඒ සමාජ ආයතන සතුවේ. නියමිත දිනට නොලබෙන සහ අවශ්‍යතා සපුරාලන්ට අපෝසත් සමාජ නිවේදන සිංහල වැඩසටහන් තුළ ප්‍රචාරය නොවීම පිළිබඳව සිංහල අංශය වගකීම නොලැබේ. සිංහල අංශය වෙතින් ඔබ සංගමයට ලබා දී ඇති CN1 ෆෝරමේ පැහැදිලි ලෙස සිංහල අකුරින් ලියා ස්කෑන් කරන ලද හෝ PDF කරන ලද පිටපතක් එමිනුමක් ලෙස අමුණා බ්‍රහස්පතින්දා රාත්‍රී 7ට පෙර සිංහල 3ZZZ@yahoo.com
3: sbs.com.au යන විද්‍යුත් තැපැල් ලිපිනයට එවන් ලෙස ඉල්ලා සිටිමු. එම නිවේදනය ලියන විටදී කළු තීන්ත පෑනක් පාවිතා කරන ලෙසද ඉල්ලා සිටිමු. ලිපි ශීර්ෂවල සටහන් කර එවන නිවේදන ප්‍රචාරය නොවන බව කරුණාවෙන් සලකන්න. මේ පිළිබඳව වැඩි විස්තර සඳහා අමතන්න කුමාර දිසානායක 0423 047 024.

0: You're listening to 92.3 FM, Radio 3000.
1: මේ 3ZZZ ගුවන්විදුලියේ සිංහල සේවය FM 92.3.

0: ආයුබෝවන් මේ 3ZZZ ගුවන්විදුලියේ සිංහල සේවයයි. ඉරිදා වැඩසටහන තුලින් සතියේ සිංහල පුවත් සංස්කරණය කරමින් ඔබ වෙත ඉදිරිපත් කරන මම ජයන්ත අමරතුංග. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. බුදුදහම යනු සර්වකාලීන සාමයේ පණිවිඩය බෙදා දෙන ඉගැන්වීමක් බැව් ජනාධිපතිතුමා පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 695ක ණය වාරික. ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකානු බොරතල් තොගයක් ශ්‍රී ලංකාවට. බැසිල් රාජපක්ෂ අත්අඩංගුවටගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන මෙන් නියෝග කරයි. රුපියල අප්‍රමාණ වීමට හේතුව ආණ්ඩුවේ වැරදි තීරණ නොවන බවට නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා පවසයි. ගාසා තීරයෙන් 70%ක ප්‍රමාණයක් පාලනයට නතු කර ගැනීමට ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයාගෙන් සිය හමුදාවට නියෝග. දැන් පුවත් සවිස්තරව. පොදු යහපත් අරමුණු වෙනුවෙන් සමාජය පෙළ ගැසීමට බුදුදහමින් පෙන්වා දෙන අභ්‍යන්තර සාමකාමී ප්‍රවේශය අන් කවරදාටත් වඩා නූතනයට අදාළ වන බැව් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය වෙසක් දින පණිවිඩය යොමු කරමින් කියා සිටී. බුදුදහම යනු සමස්ත ලෝකයටම ප්‍රායෝගික වූත් සර්වකාලීන වූත් සාමයේ පණිවිඩය රැගෙන ශ්‍රේෂ්ඨතම දාර්ශනික ඉගැන්වීමක් බවද ජනාධිපති රෑහිදී පෙන්වා දුන්නේය. අවහිංසාව දයාව සහ සියලු සත්වයන් කෙරෙහි පවතින අප්‍රමාණ මෛත්‍රිය පෙරදරි කරගත් සම්බුදු දහමේ හරයන් තවදුරටත් ජීවිතවලට එක් කර ගැනීමට සියලුම දෙනාට ආරාධනා කරමින් සදාම් සිසිලින් සමසිත් සැලසෙන අසිරිමත් වෙසක් මංගල්‍යයක් ප්‍රාර්ථනය කරමින් ජනාධිපතිතුමා සුභාශිංසනය කළේය. එසේම මහානායක හිමිවරුන්ගේ අනුශාසනා පරිදි විහාර හා දේවාලගම් පනත සංශෝධනය කර නැවත ධර්මාධිකරණයක් පිහිටුවීමට පියවර ගන්නා බව ජනාධිපති දිසානායක මහතා කියා සිටියේය. මේ අතර රටේ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ රැක ගැනීම උදෙසාම සම්මත කරගෙන තිබෙන විහාර දේවාලගම් පනත පසෙකලා ඒ සංශෝධනය කරන මුවාවෙන් සංඝ සතු දේපළ හා සාංගික ඉඩකඩම් බාහිර බාරකාර මණ්ඩලවලට පැවරීමට සහ ආටමස්ථානාධිපති නාහිමියන්ගේ සිදුවීම මුල් කරගනිමින් සමස්ත භික්ෂූන් වහන්සේලා ඉලක්ක කරගනිමින් දියත්වන ශාසන විරෝධී කුමන්ත්‍රණය පරාජය කිරීමට සියලු දෙනා වහාම පෙළගැසිය යුතුයයි ජාතික භික්ෂු එකමුතුව අවධාරණය කරයි. ජාත්‍යන්තර මූල අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීම සඳහා සිදු කළ 5 සහ 6 සමාලෝචනවලට විධායක කමිටු අනුමැතිය ලැබුණු බව ජාත්‍යන්තර මූල අරමුදලේ දූත ප්‍රධානී එවන් පෙපචියෝ මහතා මාර්ගගතව පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කොට ඇත. එහි වාරික ලෙස ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් ලැබෙනු ඇති බවත් ඒ අනුව මෙතෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.4ක් දක්වා ඉහළ යනු ඇති බවත් ප්‍රකාශ කොට තිබේ. ශ්‍රී ලංකාවට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ලක්කාව සාමාන්‍යයෙන් ශක්තිමත් ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බවද ඔහු සින් සඳහන් කොට ඇත. එය යටතේ ක්‍රියාත්මක වූ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වරුතු දීමේ හැකියාව ඇති කළ බවත් එය දිට්වා සුලිකුණාටුව සහ මැද පෙරදිග අර්බුදයට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශ්‍රී ලංකාවට ලබා දුන් බවද ඔහු විසින් පෙන්වා දුන්නේය. විධායක කමිටු අනුමැතිය ලැබීමට අවශ්‍ය පූර්ව ක්‍රියාවක් වූ ඉන්ධන සහ විදුලිය සඳහා පිරිවැය අනාවරණය වන මිල කරණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජය ලබා දෙන සහනාධාර මත පදනම්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමකට පත් වූ බවද ඔහු විසින් සඳහන් කොට සිටී. මේ අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ කිරීමට ආසන්න වන නමුත් ණය තිරසාර බව පිළිබඳ අවධානම් ඉහළ මට්ටමක පවතින බව මූල්‍ය අරමුදල අවධාරණය කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ විසින් ශ්‍රී ලංකාව සඳහා වූ මාස 48ක විස්තීර්ණ ණය පහසුකම් යටතේ සිදු කළ 5 හා 6 ඒකාබද්ධ සමාලෝචනය සම්පූර්ණ කරමින් එහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂක සහ වැඩබලන ප්‍රධානී කෙන්ජී ඔකමුරා මහතා කියා සිටියේය. විධායක මණ්ඩලයේ රැස්වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ වලට සහාය දැක්වීම සඳහා විශේෂ ගැණුම් හිමිකම් මිලියන 508ක මූල්‍ය පහසුකමක් වෙත ක්ෂණික ප්‍රවේශය හිමි වී සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් පුරෝකථනය කෙරෙන්නේ 2026 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 3%ක් දක්වා මන්දගාමී වනු ඇති බවයි.
1: මේ අතර ශ්‍රී ලංකා රජය සහ මහා බැංකුව විසින් මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කරන ලද නිල එකඟතා ලිපිය ප්‍රසිද්ධියට පත් කොට ඇත. 2026 මැයි මාස 13 වෙනිදා දාතමින්යුත් මෙම ලිපියට ජනාධිපති සහ මුදල් අමාත්‍යවරයා වශයෙන් නන්දර කුමාර දිසානායක මහතා සහ මහා බැංකුව අධිපතිවරයා වශයෙන් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අත්සන්සබා ඇත. සාර්වාර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසර භාවය ඇති කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය මෙන්ම ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ඇති කැපවීමද එහි විස්තර කර තිබේ. එම ලේඛනයට අනුව බදු ආදායම් එකතු කිරීමේ වර්ධනය, විදේශ සංචාර රැස් කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කරන ප්‍රයත්නයන්ගේ සහයෝගය මත 2024 සහ 25 යන වසර දෙකේදීම ශ්‍රී ලංකා ආර්ථිකයේ 5% වර්ධනයක් වාර්තා කොට ඇත. දිට්වා සුලි කුණාටුව සහ මැද පෙරදිග ගැටුම් හේතු වෙන්නේ නැති වූ බලපෑම් හමුවේ තවත් කාවකාලික සාන පියවරයන් හඳුන්වා දුන්නද මූල්‍ය අරමුදලේ ඉලක්ක සපුරා ගැනීමට රජය තවදුරටත් බැඳී සිටින බවද එහි සඳහන් කොට තිබේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකානු බොරතල තොගයක් ශ්‍රී ලංකාවට ළඟා වී ඇති බැව් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කරයි. ඉදිරියේදී සිදුවීම් මිට නියමිත ඉන්ධන මිල සංශෝධනය මැදියේ වුවද මේ මගින් රටේ සමස්ත ඉන්ධන සැපයම ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට හැකි වුණු ඇතැයි ඔය සඳහන් කරයි. ට්‍රම්ප් පරිපාලන යටතේ ඇමරිකා එක්සත් ජනපදය සමග පැවති තීරුබදු සාකච්ඡාවලදී ඉද රට අතර පවතින වෙළඳ පරතරය අවම කිරීමේ පියවරක් ලෙස ඉන්ධන මිලදී ගැනීමේ ටෙන්ඩර් කැඳවීම සඳහා ඇමරිකානු WTI දර්ශකයේ බොරතෙල්ද ඇතුළත් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කොට තිබිණ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂක මයුර නෙත්තිකුමාර මහතා පවසන්නේ සංස්ථාව විසින් ඇඳුම් කර ලද WTI බොරතෙල් මෙට්‍රික් ටොන් 89,000ක තොගයක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි. මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරිවැය ව්‍යුහය ශ්‍රී ලංකා බලශක්ති අමාත්‍යාංශය විසින් ප්‍රසිද්ධියට පත් කර ඇති අතර ඒ අනුව මැයි මාසයේදී පරිභෝජනය කරන ලද ආනයනික ඉන්ධන තොගවලින් සංස්ථාව දෙවන්ත පාඩුවක් ලබා ඇති බව අනාවරණය වේ. මේ පිළිබඳව එක්ස් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සටහනක් තබමින් ඇඩ්වෝකාට් ආයතනයේ සභාපති එම් ජෙෆර්ජි මහතා පෙන්වා දෙන්නේ සහනාධාර පවා එකතු කිරීමට පෙර මෙම පාඩුවේ පරිමාණ ඉතා ඉහළ මට්ටමක පවතින බවයි. ප්‍රකාශිත දත්වලට අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 35ක පමණද ඩීසල් ලීටරයකින් ₹367ක සහ භූමි තෙල් ලීටරකින් ₹325ක පමණද පාඩුවක් ලබන බවයි. 2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මිලියන 7.8ක මුදලක් භාවිත කර ඌව පළාත් සභා මැතිවරණයට ප්‍රචාරණ කටයුතු කිරීමට අදාළව එවකට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඒ සභාපති භාෂ්වර ගුණරත්න, කළමනාකාර අධ්‍යක්ෂක රූමී ජෆර් ඇතුළු පිරිසත් අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කොට ඇත. නීතිපති උපදෙස් මත පොදු දේපළ පනත යටතේ සැකකරුවන් ලෙස නම් කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් හමුවේ දැනුම් දීමෙන් අනතුරුව මෙකී නියෝගය නිකුත් කර තිබේ. එම සිද්ධියට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන් පදිංචිව සිටින ස්ථානවලට ගිය නමුත් එම ස්ථානවල ඔවුන් නොමැති බැව් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දන්වා සිටි. එසේම සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක්ද පනවන ලෙස කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් තහනම් කරමින් ඒ බව ආගමන හා විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙසටද නියෝග දී ඇත. මේ අතර අල්ලසෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතාට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂය විසින් එම කොමිෂන් සභාවේ සභාපති WMP ඉද්දවල මහතා වෙත විශේෂ සංදේශයක් බාර දී තිබේ. මෙම සංදේශයේ මගින් ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දෙන්නේ වත්මන් අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ ක්‍රියාකලාපයේ දැඩි ප්‍රශ්නකාරී මෙන්ම අත්තරෝමතික සහ පක්ෂග්‍රාහී ස්වභාවයක් ගන්නා බවට සමාජය තුළ බරපතල චෝදනා එල්ලවමින් පවතින බවයි. එල්ල වී ඇති චෝදනාවල නිර්වද්‍යතාවය පිළිබඳව තමන් නිශ්චිතව ප්‍රකාශ නොකරන නමුත් එම පැමිණිලි සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය පියවර ගැනීම කොමිසම් සභාව සතු පරම අයිතියක් මෙන්ම වගකීමක් බවද එම සංදේශයේ අවධාරණය කොට ඇත. මෙම ඉල්ලීමට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ජීවත්ව සිටියදී අධිකරණය හමුවේ තබා ඇති දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කරුණු සම්බන්ධයෙන්ද අපක්ෂපාතී පරීක්ෂණයක් කඩිනමින් සිදු කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටී. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය මෑතකදී පහළ යෑම රජයේ කිසිදු ප්‍රතිපත්තියක් හෝ වැරදි තීරණයක් නිසා සිදු වූවක් නොව මැද පෙරදිග පවතින ගැටුම් හේතුවෙන් නිර්මාණය වූ ගෝලීය අර්බුදයක ප්‍රතිඵලයක් බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටි. මෙම ගෝලීය අර්බුදය හේතුවෙන් ඉන්ධන මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ගෑස් පොහොර නාවික සහ රක්ෂණ ගාස්තු සදාවන පිරිවැද ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා පවසයි. ආනයනික භාණ්ඩවල ඩොලර් මිල ගණන් මෑත මාසවලදී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර අපනයන මිල ගණන් ඒ හා සමානව ඉහළ නොයෑම රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවද ඔහුසින් පෙන්වා දෙයි. අමෙරිකානු ඩොලරය ශක්තිමත් සහ ස්ථාවර කිරීමට ගෝලීය වශයෙන් දරන උත්සාහයන් හේතුවෙන් එම මුදල් එකකට ඇති ඉල්ලුම ඉහළ ගොස් ආයෝජන ඩොලරය දෙසට හැරීම නිසා ලොව පුරා අනෙකුත් මුදල් ඒකකවලට සාපේක්ෂව ඩොලරේ ශක්තිමත් වී ඇති බවද ආචාර්ය අනිල් ජයන්ත මහතා සඳහන් කරයි. දැන් විදෙස් පුවත්. ගාසා තීරයේ භූමියෙන් 70% ප්‍රමාණයක පාලනය තමන් සතු කරගන්නා ලෙස ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙත්නියාහු රට හමුදාවට නියෝග කර තිබේ. බටහිර යුරේ පැවති සමුළුවකදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය සිය ග්‍රහණය දැඩි කරමින් සිටින බවයි. මේ වන විට ගාසා තීරයේ 60% භූමි ප්‍රමාණයක බලය ඊශ්‍රායලය සතුවන අතර එය පියවරින් පියවර 70% දක්වා වැඩි කිරීම සිය අරමුණ බව හෙතම සඳහන් කොට සිටි. කෙසේ වුවද 2025 වසරේ ඔක්තෝබර් මාසයේදී අමෙරිකානු මැදිහත් වීමෙන් ඇතිකරගත් සටන් විරාම ගිවිසුමට අනුව ඊශ්‍රායල් හමුදා ගාසා තීරයෙන් 53% ප්‍රමාණයකට පමණක් සීමා විය යුතුව තිබින. මේ හේතුවෙන් ඊශ්‍රායලය සටන් විරාම ගිවිසුම බරපතල ලෙස උල්ලංඝනය කරමින් බලහත්කාරයෙන් හමුදා පාලනය තහවුරු කිරීමට උත්සාහ කරන බවට හමාස් සංවිධානය චෝදනා කරයි. ඊශ්‍රායලයේ මෙම නව භූමි අත්පත් කර ගැනීමේ හේතුවෙන් පලස්තීන වැසියන් මිලියන 2කට ආසන්න පිරිසක් ඉතා සුළි භූමි ප්‍රමාණයකට කොටුවීමේ අවධානමක්ද මතුව ඇති බැව් සඳහන් වෙයි. අදට නියමිත සතියේ සිංහල පුවත්ේ පමණයි. පුවත් සම්පාදනය අන්තර්ජාලයේ පුවත් ඇසුරෙනි. ඔබ සැමට සුවදායක සතියක්. ආයුබෝවන්.

0: මෙරට තොරතුරු සංග්‍රහය මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් මෙල්බර්න් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය ප්‍රථම වරට තොරණක් ඉදිකර තිබේ. ඕස්ට්‍රේලියානු ජාතිකයින් හට අලුත්ම අත්දැකීමක් වන මෙම තොරණ ඉදිකර ඇත්තේ කොන්සල් ජෙනරාල් කාර්යාලයේ පිහිටි මෙල්බර්න් නුවර සෙන්ට් කිල්ඩා පාරේ අංක 432 දරණ ස්ථානයේය. ඊයේ විවෘත කෙරුණු මෙම තොරණ අද රාත්‍රියේදීද ප්‍රදර්ශනය කෙරුණු ඇත. ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය ඕකස් ගිවිසුමේ දෙවන ස්තම්භයේ යලි පණ ගැන්වීමට ගන්නා එක් පියවරක් ලෙස දිය යට ඩ්‍රෝන යානා සඳහා අතිනවීන ආයුධ පද්ධති සහ සංවේදක සංවර්ධනය කිරීමේ නව ව්‍යාපෘතියක් නිවේදනය කර ඇත. IISS ශංග්‍රිලා සංවාදයට සමගාමීව සිංගප්පූරුවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේදී එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්, ඕස්ට්‍රේලියානු ආරක්ෂක මාත්‍ය රිචඩ් මාල් සහ එක්සත් රාජධානී ආරක්ෂක ලේකම් ජෝන් හීලී විසින් මෙම නව ව්‍යාපෘතිය එළිදක්වන ලදී. දිය යට ඩ්‍රෝන තාක්ෂණය පිළිබඳ නව ආයෝජනයේ නිශ්චිත ප්‍රමාණය පැහැදිලි නැත. මෙම ව්‍යාපෘතිය සඳහා තමන් ඇමරිකන් ඩොලර් මිලියන 170කට වඩා කැප කරන බව හීලි මහතා පැවසූ නමුත් ඕස්ට්‍රේලියාව හෝ එක්සත් ජනපදය තවමත් ප්‍රසිද්ධියේ සිය ආයෝජනය සඳහා කැප වී නොමැත. මෙම නව මුලපිරීම මගින් මුහුදයට කේබල් ආරක්ෂා කළ හැකි, නවීන නිරීක්ෂණ මෙහෙයුම් වල යෙදිය හැකි සහ සතුරු ඉලක්කවලට පහර දිය හැකි දිය යට ඩ්‍රෝන යානා සංවර්ධනය කිරීමට උපකාරී වනු ඇතැයි අණ්ඩු තුනම බලාපොරොත්තු වේ. හරිත පක්ෂය, කම්කරු පක්ෂයේ ප්‍රාග්ධන ලාභ බද්ද CGT සහ නෙගටිව් ගියරින් වෙනස්කම් සති කිහිපයක් තුළ නීතිගත කිරීම සඳහා කම්කරු පක්ෂයේ කාලසටහනට අනුව කටයුතු කිරීමට සූදානමින් සිටින බව පෙනේ. එයින් පෙන්නුම් කරන්නේ මතභේදාත්මක යෝජනා සම්බන්ධයෙන් මාස ගණනාවක් පුරා දිග්ගැස්සෙන පරීක්ෂණයක් සඳහා වන සන්ධානයේ ඉල්ලීමට හරිත පක්ෂය එකඟ නොවන බවයි. භාණ්ඩාගාරික ජිම් චාමස් බ්‍රහස්පතින්දා පහළ මන්ත්‍රී මණ්ඩලයට පළමු වටේ නීති ඉදිරිපත් කළ අතර උද්ධමනය මත පදනම් වූ CGT වට්ටමක් සඳහා රාමුවක් සහ දේපළ ආයෝජකයන් සඳහා නෙගටිව් ගියරින් සීමා කිරීම එහි අන්තර්ගත විය. වැටුප්පු පෑන්යන් සඳහා කම්කරු පක්ෂයේ $250 බදු කප්පාදුව සහ වැඩ ආශ්‍රිත වියදම් සඳහා $1,000 අඩු කිරීමද 50 කෙටුම් පතට ඇතුළත් වේ. නමුත් ආරම්භක ව්‍යාපාර සහ කුඩා ව්‍යාපාර සඳහා ප්‍රාග්ධන ලාභ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය එයට ඇතුළත් කර නොමැත. ආර්ථිකයේ බෙදා ගැනීම ශීඝ්‍රයෙන් පුළුල් වීමේ ක්‍රියාවලියේදී ඌබ සමග ලෝපුරා සාර්ථකත්වයට පත් වූ Airbnb සහ ස්ටේස් වැනි ෂෝට් ස්ටේ රෙන්ටල් ඇකමඩේෂන් STRA හෙවත් කෙටිකාලීන කුලී නවාතැන් වෙබ් අඩවි ඕස්ට්‍රේලියාවේ සමහර පළාත් පාලන ආයතන මගින් තහනම් කිරීම පිළිබඳව සලකා බලාගෙන යන බව වාර්තාවේ. STRA කෙටිකාලීන කුලී නිවාස දිගුකාලීන කුලී නිවාස වෙළඳපොළට දැඩි බලපෑමක් ඇති කරන බව ප්‍රදේශවාසීන් පවසන බැවින් දැඩි පියවරක් ගැනීම පිළිබඳව සලකා බලමින් සිටින නගර සභා අතුරින් එක් ප්‍රධාන ආයතනයක් වන්නේ සිඩ්නි මහනගර සභාවයි. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සැලසුම් දෙපාර්තමේන්තුව 7 වැනි නාලිකාවට ලබා දී ඇති දත්තවලට අනුව එම ප්‍රාන්තයේ වැඩිම STRA නිවාස සංඛ්‍යාවක් ඇති නගර සභා අතුරින් සිඩ්නි නගරය දෙවන ස්ථානයේ ඇත. දත්තවලට අනුව සිඩ්නි නගර සභා සීමාව තුළ සැලසුම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි STRA නිවාස 3698ක් ඇත. STRA නිවාස සැලසුම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ පනවා ඇති නීතියක් වන අතර ඒවායේ දින 180කට වැඩි කාලයක් රැඳී සිටිය නොහැක. දත්තවලට අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සමස්තයක් ලෙස STRA නිවාස 48267ක් ඇති අතර ඒවා ස්ථිර කුලී දේපළ බවට පත් කළහොත් ප්‍රාන්තයේ කුලී වෙළඳපොළේ ඇති වත්මන් 2% හිස්ව පවතින නිවාස අනුපාතයට තවත් 5.3% එකතු වනු ඇත. වික්ටෝරියා ප්‍රාන්තයේ STRA නිවාස ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බැවින් සංඛ්‍යාලේඛන නොමැත. නමුත් ඉන්සයිඩ් Airbnb නැමැති තෙවැනි පාර්ශවීය වෙබ් අඩවියට අනුව පසුගිය වසර තුල මෙල්බර්න් හිද්දේපල 24,000කට වඩා STRA නිවාස ලෙස ලැයිස්තුගත කර ඇත. එම වෙබ් අඩවියට අනුව එසේ ලැයිස්තුගත කර ඇති STRA නිවාස අතරින් දහස් ගණනක්ම සෑම වසරකම කෙටි කාලීන නවාතැන් සඳහා කුලියට දීමට හැකි වී ඇත්තේ දින 60කට අඩු කාලයක් පමණි. මේ අතර බටහිර ඕස්ට්‍රේලියානු රජය දිරිගැන්වීම මත පදනම් වූ ක්‍රමවේදයක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති අතර එමගින් අවම වශයෙන් වසරක් සඳහා සිය STRA කුලී නිවාස දිගු කාලීන කුලී නිවාස බවට පරිවර්තනය කරන ඕනෑම කෙනෙකුට ඩොලර් දසදහසක මුදලක් ප්‍රදානය කෙරේ. බෙන්ඩිගෝ නගරයේ මොටෙල් එකක හිමිකරුවකු වන සයිමන් වර්ස් ඔහුගේ booking.com කොන්ත්‍රාත්තුව ගැන උරණ වී ඒ බින දැමුවේ සිය ගනුදෙනුකරුවන් හට වඩාත් හොඳ ගනුදෙනුවක් ලබා දීම සඳහා බව පවසයි. ඔහු පවසන අන්දමට ඔහුගේ මොටෙල් වෙබ් අඩවියෙන් ඍජුවම කාමරවෙන් කරවාගත් ගනුදෙනුකරුවන් විශාල මුදලක් ඉදිරි කරගෙන ඇත. සම්මත දිත්ව කාමරයක් booking.com හරහා වෙන් කර ඩොලර් 190ක් ගෙවූ අයට සාපේක්ෂව එම කාමරයේම මොටෙල් වෙබ් අඩවියෙන් වෙන් කරවාගත් අය ගෙවා ඇත්තේ ඩොලර් 105ක් පමණි. කාමරයක් සොයා ගැනීම සහ වෙන් කරවා ගැනීම වේගවත් සහ පහසු කරවන booking.com හි ඇති අලංකාර නිර්මාණය නිසා ඕස්ට්‍රේලියානු සංචාරකයන් අතර එය වැඩියෙන් ජනප්‍රිය වී තිබේ. අනවශ්‍ය කොමිස් මුදලක් ගෙවීමට සිදුවන ගනුදෙනුකරුවන් පිළිබඳව තමා කනගාටු වන බවද වර්ස් මහතා පවසයි. ඔබත් හෝටල් කාමරයක් වෙන් කර ගැනීමේදී එම හෝටලේ නමින්ම වෙබ් අඩවියක් ඇද්දැයි සොයා බලා එමගින් ලබා ගන්නා මිල ගණන් අනෙකුත් නියෝජිත වෙබ් අඩවිය වලින් ලබා ගන්නා මිල ගණන් හා සසඳා බැලීම ප්‍රයෝජනවත් විය හැක. ඔෆිස් වර්ක් සමාගම සිය ගණනක් රැකියා විදේශ රටවලට මාරු කරන බව සේවකීන්ට පවසා තිබේ. ඕස්ට්‍රේලියානු කාර්යාල සැපවීම සහ තාක්ෂණික උපකරණ අලවිකරුවෙකු වන ඔෆිස් වර්ක්ස් මෙම පියවර ගනුදෙනුකරුවන් හට භාණ්ඩ අඩු මිලට ලබා දීමට ඉඩ සලසන සැලකිය යුතු ව්‍යාපාරික පරිවර්තනයක කොටසක් ලෙස හඳුන්වා දී ඇත. එම ආයතනයේ බටහිර සිඩ්නි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ දුසිම් ගණනක් වන කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ සේවා තවදුරටත් අවශ්‍ය නොවන බව පවසා ඇත. එම සේවකයන් සිදු කළ කටයුතු පිලිපීනයේ මැනිලා නුවර කාර්ය මණ්ඩලයකට භාර දී ඇති බව වාර්තාවේ. ඉදිරි මාසවලදී මෙල්බර්න් සහ සිඩ්නිවල කාර්යාල තනතුරු ඉන්දියාවේ බැංගලෝරු වෙත ගෙන යනු ඇතැයිද අපේක්ෂා කෙරේ.
1: මෙරට තොරතුරු සංග්‍රහය ඉදිරිපත් කළ මා විජය වික්‍රම කරුණාසේන.

සම්බුදු තෙමගුලෙහි තවත් වැදගත් අවස්ථාවක් තමයි සිදුවත් අවසානන් සියලු කෙලිසුන් නැසා බුද්ධත්වයට පත්වීම. පුණ්‍යසේ මහවත්තයන්ගේ ගීත රචනය සංගීතකට ගායනා කරන්නේ

0: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තීය ගොඩනගා ගන්නත් ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තීය මාවත හැටගස්වා ගන්න වැඩිදුර දැනගැනීමට vic.gov.au/kinder වෙත පිවිසෙන්න. මෙල්බන් හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
1: Proud sponsor of 3ZZZ 92.3 FM.
2: ත්‍රිපස ගුවන් ඉදිරියේ ගෙනෙන කීති ධර්මානුශාසනාවට අපි ආරාධනා කළා. දැන්නෝ නිසලාරණ භාවනා මධ්‍යස්ථානාධිපතිනි කරුතර පූජ්‍ය මිනුවන්ගොඩ බෝධිචිත්ත මෙහෙණින් වහන්සේට ආරාධනා කළා. අවසරයි මෙහෙණින් වහන්ස.
3: තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සතා බුද්ධි සම්පන්න ගුණගරුක කාරුණික පින්වතුනි, ඉතින් අද දවස අපිට ඉතාම වැදගත් වෙන අපේ ජීවිතවලට එමඟුල අපි සිහිපත් කරගන්නවා. බුදුජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මේ සැප කියන එක විඳින්න ගියාම අපි අකුසල් සිද්ධ කරගෙන. ඉතින්මට සැපක් නෙමේ අපිට විඳින්න වෙන්නේ මහා දුක්ගිනි කන්දරාවක්. සාමාන්‍යයෙන් අපි විඳින වේදනා වර්ග තුනක් තියෙනවා. සැප වේදනා, දුක් වේදනා, අදුක්කම අසුක වේදනා කියලා. මෙන්න මේ වේදනා වර්ග තුනම මුල් කරගෙන තමයි අපේ අත්දැකීම අපි අත්විඳින්නේ. දකින දේ, ඇහෙන දේ, දැනෙන දේ, දැනගන්න දේ. ඒ සාමාන්‍ය මනුස්සයාට හැබැයි තේරෙන්නේ මේ සැප වේදනාව කියන එකක් විඳිනකොට එතනදිත් හැබැයි එන්නේ විපරිණාම දුක්ඛ කියන දුකක් තමයි හටගන්නේ. ඒ කියන්නේ මේ සැප වේදනාව හේතුන් ඇති කල්ලි හට අරගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙන නිසා ඒකත් අපිට දිගටම පවත්ව ගන්න බෑ. ඒකට මේ සැප වේදනාවේ නිරෝධ වීම ඒක බලාපොරොත්තු වෙන කෙනාට දුක. මේක සාමාන්‍ය කෙනෙක්ට පේන්නේ තේරෙන්නේ නෑ. මෙන්න මේ සැප වේදනාව අල්ලගෙන අපි සැප විඳින්න ගියෝ අපි ස්ට්‍රෙස් වෙනවා. අපිට දුක් විඳින්න වෙනවා කායිකව මානසිකව. ඒ මොන වේදනා වර්ගෙ විඳා ඒ වේදනා වර්ග තුනෙන් අන්තිමට අපිට විඳින්න වෙලා තියෙන්නේ එක්ක විපරිණාම දුක්ඛ, දුක්ඛ දුක්ඛ, එක්ක සංඛාර දුක්ඛ කියන මෙන්න මේ දුකක්ම තමයි. මොකද හැම වේදනාවක්ම හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. අනිච්චම නිසා ඒ වේදනා අනිච්චයි. අනිච්ච වෙච්ච මේ වේදනාවන් දුකයි. හැබැයි අපිට මෙන්න මේ අවබෝධය නැතුව අපි මමෙක්ව මුල් කරගෙන සැප වේදනා විතරක් විඳලා දුක වේදනා අයින් කරලා ජීවත් වෙන්න ගද්දී අපි කැමති දෙයට ඇලිලා ඒක ළඟා කරගන්න යනවා අනික් අයට රිදෙන අනික් අය විනාශ වෙන විදියට. එතකොට එතන මහා පව් රැස් වෙනවා. අපි දුක් වේදනා විඳින්න අකමැති කොට ඒව එක ගැටිලා තරහව, බය, ඉරිසියා, වෛර ක්‍රෝධ කියලා මෙන්න මේ වගේ මහා කෙලෙස් ගුණ හදාගෙන ඒව පිට කරන්න ගිහිල්ලා අනික් අයට විත්තලා එතනම පව් රැස් කරගන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මේ ක්‍රමයට සැප ලබන්න බෑ. නියම සැපේ තාවකාලිකව පුළුවන් වෙයි. ඒ වෙලාවට මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක වඩලා පොඩි සුවයක් ලබන්න. හැබැයි ඒ සුවය පිටිපස්සෙන් ලොකු ආදීනව ගලාගෙන එන මහා දුක්ඛන්දරාවකට මුහුණ දෙන්න වෙන. ජීවත් වෙනකොට අපි පව් කරමින් ජීවත් වෙලා හරියන්නේ නැහැ. සියලු පවෙන් අපි වලකින්න ඕනේ. ඒ වලකිලා අපි මෙන්න මේ කුසලය වඩන්න ඕනේ. මෙන්න මේ දෙක හරියට කරනකොට අපේ හිත පිරිසිදු වෙන්න පටන් ගන්නවා. අපි අර අනිච්ච, දුක්ඛ, අනාත්ත කියන අපේ අත්දැකීම් වල ඇත්ත ස්වභාවය දැකපු නැති නිසා අපි විඳින හැම අත්දැකීමක්ම ඒ වේදනාවත් එක්කම තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මෙන්න මේ පංචස්කන්ධ ක්‍රියාවලිය තුලින් තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. අපි මේක දැකපු නැති නිසා මේකේ ක්‍රියාවලිය අනිච්චයි, දුකයි, අනත්තයි, අපි දැකපු දේ, ඇහිච්ච දේ, දැනිච්ච දේ, දැනගත්ත දේ කියලා දැන් අපිට මමෙක් මැවෙනවා. මේ අවිද්‍යාව නිසා මමෙක් එක්ක අපි ජීවත් වෙනවා. මෙන්න මේ මමත් එක්ක ජීවත් වෙනකොට අපි ආත්මార్థකාමී වෙනවා. අපිට මාන්නේ, ඊගෝ කියන එකෙන් අපි වැඩ කරන්න ගත්තියේ සෙල්ෆිෂ් විදියට අනිත්‍ය ගැන හිතන්නේ නැතුව පව් රැස් කරගෙන යන විදිහට ඒ තමන් ගැන විතරක් හිතලා වැඩ කරද්දී මහා විනාශයක් කරනවා ස්වභාව ධර්මෙට මනුස්සයන්ට අන්සතාසි උපාවට සියලු දෙනාට ස්ට්‍රෙස් එකක් දෙමින් අපි ජීවත් වෙන්න ගන්නවා මේක තමයි කරන්න හොඳ නැති දේ ඒකට මේක නිසා තමයි අපි හික්කිරුතු වෙන්නේ බුදුජාණන් වහන්සේ පෙන්වලා දෙන සචිත්ත පරියෝදපන අපිට තියෙන්නේ මෙන්න මේ අවිද්‍යාවෙන් මේ මමත්වයෙන් හිත පිරිසිදු කරගන්න මේ අවබෝධ කරගන්න මමෙක් ඉන්නවද නැද්ද කියන එකට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන ගමන් කරන්න. ඒක ගමන් කරනවා නම් අපිට අපේ හිත පිරිසිදු වෙනවා මොහොතින් මොහොත මොහොතින් මොහොත අර මමත්වයේ දුරු වෙවි පරාර්ථය වැඩිලා දවසක අපි එනවා අර selfless realization එකට. ඒක තමයි බෞද්ධයේ පරමාර්ථය වෙන්න ඕනේ බෞද්ධයේ ගමන වෙන්න ඕනේ මෙන්න මෙතනට ආවොත් තමයි බෞද්ධයාට උපචාන් වහන්සේ පෙන්නලා දීපු මෙන්න මේ නිවීම සැනසීම කියන අතන අත්දකින්න පුළුවන් වෙන්නේ එහෙම නැති වුණොත් බෞද්ධයාට අර අනික් අය වගේ උපචාන් වහන්සේ කියන දේ අහන්නේ නැතුව වැඩ කරගෙන ගියොත් තමුන්ට ඕන ඕන විදිහට සිද්ධ වෙන්නේ මොකද්ද අර අන් සියලු දෙනා වගේ අපිට මේ සැප ලබා

0: බලලා, එක්ක ගේම් ගාලා, ටීවී බලලා, නටලා, ගයලා, වයලා, ට්‍රිප් ගිහිල්ලා, ඔය වගේ කරන ගොඩාක් දේවල් තියෙනවානේ මේ රිලැක්ස් වෙන්න ඕනි, සතුට වෙන්න ඕනි කියලා. ආන්නේ විදියට නැති කරුමත් හදාගෙන, නැති ලෙඩත් හදාගෙන, තියෙන සෞඛ්‍යය දුර්වල කරගෙන, නැති ලෝභ දෝෂ මෝහ ටික වඩාගෙන තමයි තව දුක වැඩි කරගන්න විදියට සැප ලබා ගන්න සිද්ධ වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මේ දේවල් මෙහෙම කරන එකේ තියෙන ආදීනවය. එහෙම කරන්න අවශ්‍ය නැහැ. මේ අවබෝධය තියෙනවා නම් අපි දුක් විඳින්නේ මේ අවිද්‍යාවෙන් මේ මමෙක් එක්ක ජීවත් වෙන හින්දායි. ඒකට ඒ රියලයිසේෂන් එකට ආවනම් ඒ අවිද්‍යාව දුරු කරගත්තනම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ක්‍රියාවලිය මම කියලා මගේ කියලා උපාදානෙ වෙච්ච එකේ ප්‍රශ්නේ අපිට අවබෝධ කරගන්න පුළුවන් නම් එතකොට ඒ දේවල් හැටියට දැක ගන්න පුළුවන් නම් කායේ කායානුපස්සී විහෙරති කාය හැටියට දකින්න කියලා වේදනානු වේදනානුපස්සී විහෙරති වේදනාව වේදනාව හැටියට දැක ගන්න ඕනේ මම මගේ හැටියට නෙමෙයි චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති මේ ටෙක්නික්ස් තියෙන්නේ සතර සතිපට්ඨාන කියලා විමර්ශනය කරලා බලන්න විදර්ශනා කරන්න මෙතන කොහෙද මමෙක් ඉන්නේ කියලා. ඒතර මේ වැඩපිළිවෙල හරියට සම්‍යක් දෘෂ්ටි ඉඳලා කරගෙන ආවනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව ඒ කෙනාගේ එයා ජීවත් වෙනකොට එයාගේ බේස් ලයින් එකම ස්ට්‍රෙස් නැති ටෙන්ෂන් එකක් නැති හරිම රිලැක්ස් හරිම සැනසුණු සතුටුදායක ඒ මනස සතුටින් තියෙන සුවෙන් තියෙන තැනකට එයාගේ බේස් ලයින් එක එනවා. ඒකට එයා ස්ට්‍රෙස් නැතුව ජීවත් වෙද්දී එයාර ස්ට්‍රෙස් එකත් එක්ක මමත්වයක් එක්ක ජීවත් වෙන අය ඒ ස්ට්‍රෙස් එකෙන් අත් මිදින්න පැනලා දුවන්න අර කරන්න යන කෙටි වැඩවලින් සතුට ගන්න වැඩ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එයාට වියදමක් නැතුවම බුදුජාණන් වහන්සේ පෙන්නනවා නික්කාමිනෝ ගෝතම සාසනම් හි තේපත්ති පත්තා අමතං විගයිහ ලද්දා මුදා නිබ්බු තිං පුඤ්ඤමාන නොමිලේම මේ බුද්ධ ශාසනයේ මේ යථාර්ථය අවබෝධ කරගන්න අය නොමිලේ සැප විඳිනවා කියනවා. එහෙම දෙයක් අපිට බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන මේ නිදානයක් නොමිල සැප ලබා ගන්න ජීවත් වෙලා ඉන්න ගමන් අපි මේ දේ කරගන්න මඟපල ලබා ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. හොඳයි, එහෙමනම් අපි ආශිර්වාද කරනවා ඔබ සෑම සිරු දිනාටම ඒ නිරෝගී භාවය වැඩිලා දීර්ඝාෂ වැඩිලා මේ ධර්ම අවබෝධය වඩා ගන්න අවශ්‍ය කරනේ ගුණාංග වැඩිලා ප්‍රඥාව වඩාගෙන ඒ සම්‍යක් දෘෂ්ටියට පත් වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා මේ භවයේදීම මඟඵල ලබලා උතුම් නිවනින්ම සැනසීම ඔබ සැමටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අපි ත්‍රිත්වපල විසිට සේවයට සිවර්ධන මහත්මයාටත් විශේෂයෙන් ස්තුති කරනවා අද දවසේ මේ වෙසක් ධර්ම දේශනාව සිද්ධ කරන්න අපිට ආරාධනා කිරීම ගැන. හොඳයි, එහෙමනම් ඔබ සෑම සිළු දෙනාටම තෙරුවන් සරණයි. සුපත් වේවා, නිවනම වේවා.
1: සිසිල් දිසානායක පද රචනය කළ මේ ගීතය ගායනා කරන්නේ ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින්.

0: ආසන්නන්ට හොඳට මතක ඇති 2012 තනි පුද්ගලෙක් හැටියට විහාරස්ථානයකින් පිටතදී මෙල්බන් නුවර වෙසක් කලාපයක් පැවැත්වුවේ ආචාර්ය කුලාන් රණසිංහ මහත්මයා. ඒ වගේම තමයි මේ වර්ෂයේදී කුලාන් රණසිංහ මහත්මයා තොරන් ඇත්තටම එකක් නෙමෙයි දෙකක් නිර්මාණය කරා. එකක් නිර්මාණය කරේ මෙල්බන් නුවර කොන්සල් කාර්යාලයට, අනිත් තොරණ ප්‍රදර්ශනය කරලා තියෙනවා ඩැන්ඩිනොන් ධර්මදීප භාවනා මධ්‍යස්ථානයේ. ඉතින් අපි මේ අවස්ථාවේ රැස්ති වෙන්නේ මෙම තොරන්වල නිර්මාතෘ වන ආචාර්ය කුලාන් රණසිංහ මහත්මයාව අපි ත්‍රිපිටකයේ ගුවන්විදුලියට සම්බන්ධ කරගන්න. ආයුබෝවන් කුලාන්.
1: ආයුබෝවන් මහේන්ද්‍ර.
0: ඔව් කුලාන්, මෙල්බන් නුවර අංග සම්පූර්ණ තොරන් නිර්මාණය කරපු තනි පුද්ගලයෙක් හැටියට ඔබව තමයි මම දැකලා තියෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් මතක් කරමුද, ඔබ මේ තොරන් නිර්මාණයට යොමු වෙන්නේ කොහොමද? ඒ වගේම ඔබ මේ තොරන් නිර්මාණයෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ මෙල්බන් නුවරද කියලා?
1: ඔව් මහේන්ද්‍ර, මම මේ තොරන් නිර්මාණයට ඇත්තරම යොමු වෙන්නේ ඉතාම කුඩා කාලේ. ඒ කියන්නේ මම 8 වසර වගේ ඉන්නකොට මගේ මාමා තොරණ සහ කූඩු නිර්මාණය කරා. ඉතින් එයාගේ ලැබිච්ච ආභාෂය නිසා තමයි මම මේ හැම දෙයක්ම ඉගෙන ගත්තේ. මට මතකයි 9 වසර ඉඳන් මම මගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් සමග දෙපැත්තට කරගෙන කූඩු හදන්න පටන් ගත්තා. ඊට පස්සේ තොරණ නිර්මාණයට යොමු වුණා මෙල්බර්න් නුවරදී. දැන් ඔබ කිව්වා වගේ 2012 අපේ වෙසක් කලාපය කරා, ඒක 8 පාරක් කරා කොවිඩ් වලට කලින්. ඊට පසුව අපිට අපහසු වුණා මේ කොවිඩ් වසංගතය නිසා. මේ වෙද්දි මේ අවුරුද්දේ පෙන්වන මේ තොරන් දෙක සමග දැනට තොරන් නිර්මාණ 22ක් මෙල්බර්න් වල කෙරලා තියෙනවා අපේ අතින්. ඉතින් එතනදී මම ඇත්තටම දකින්නේ මහේන්ද්‍ර එකමුතුකමක් දකින්නවා, අනිත් අය අගේ කිරීමක් දකිනවා. මොකද මම මේ තොරණක් කරනවා කියන්නේ ඇත්තරම මම කියනට වැඩිය මං කැමති මේ සමාජය නිසා මම කරා කියන්නේ. මොකද මට කලින් ගොඩක් අය මෙහි වැඩ කරලා තියෙනවා. ඒ අය නිසා තමයි අපි මේ වගේ තත්ත්වයක මේ වගේ දෙයක් කරන්න පුළුවන්. අද මට අහන්න ලැබුණා ලොකු හඳුරුවන්ගේ කටහඬින් 2000ක් පමණ ආවලු තොරණ බලලයන්. ඉතින් මම ඒ අවස්ථාවේ ඉන්න බැරුණා. මොකද මම හිටියේ මෙල්බර්න් කොන්සල් ජෙනරල් කාර්යාලය ගාව තිබ්බ තොරණ විවෘත කරන තැන. තොරන් දෙකක් තිබ්බින්ද මට එතන ඉන්න වුණා. මොකද එතනත් මෙල්බර්න් වල තියෙන කොන්සල් ජෙනරල් කාර්යාලයේ ප්‍රථම වතාවට තොරණක් කරේ මේ අවුරුද්දේ. ඉතින් ඒකේ වාසනාවත් මට ලැබුණා ඒක නිර්මාණය කරන්න. ඉතා අලංකාර මහාමයුර ජාතකයේ විදහාදයක් වෙන දර්ශනීය තොරණක් අපි ප්‍රදර්ශනය කරනවා මේ සතියේ ඉරිදත් ලබන සතියේ ඉරිදා සහ සෙන්සුරාදා කියන දිනයන් හිදිම. ඉතින් ඒ ආකාරයට තමයි ඉතින් සිද්ධ වුණේ. මේ මට මතකයි ඉතින් මෙහි පළවෙනි වෙසක් කලාපෙට ඔබතුමත් විල්ෆ්‍රඩ් මහත්තයත් ඒ සෑම දිනම සම්බන්ධ වුණා.
0: ඔව් කුලාන්, ඒ වගේම තමයි ඔබ ඔබේ ඉගෙනුම කටයුතු උසස් අධ්‍යාපනය කරේ විද්‍යාංශයෙන්. එතකොට මේ තොරණක විද්‍යාංශය තියෙනවා, ඒ කියන්නේ විදුලි පරිපථ ආලෝකකරණය. හැබැයි ඒ වගේම අතිවිශාල ලෙස චිත්‍රකලාවක් තියෙනවානේ. මේ චිත්‍රකලාව කවුද ඔබේ තොරන්වල කරන්නේ?
1: මෙතන හරි ලස්සන කතාවක් තියෙනවා මහේන්ද්‍ර. මේක මම කියන්නම ඕනේ. මොකද මේක මගේ හොඳම යාළුවෙකුට දෙන ක්‍රෙඩිට් එකක්. මම ওই 9 වසරේ කූඩු හදනකොට මගේ යාළුවෙක් හිටියා මාලක ලලංජීවි කියලා, ඉතා හොඳ චිත්‍ර ශිල්පියෙක්. එයයි මායි කතා වුණා දවසක මම තොරණ හදන්න ඔය චිත්‍ර අඳින්න කියලා. ඒක අපි මෙල්බර්න් ආවට පස්සේ කරා. ඉතින් රාජ්‍ය සම්මානලාභී මාලක ලලනජීව තමයි අද මේ මාතුපෝසක ජාතක කතාවේ චිත්‍ර කටයුතු වැඩ කරන්නේ. ඒ වගේම ඔබ කිව්වා වගේ මම විද්‍යාංශයෙන් ගණිතාංශය තමයි මගේ හොඳම කේපබිලිටීස් තියෙන්නේ. ඉතින් ඒක ස්ටෙම් කියන සබ්ජෙක්ට් එකට යනවා. ඇත්තරම බැලුවම තොරණ කියන්නේ ස්ටෙම් ප්‍රොජෙක්ට් එකක්. ඇත්තරම ගත්තොත් ස්ටීම්, ඒ කියන්නේ ඒ අකුර දාලා තියෙනවා මේ වෙනකොට ආර්ට් කියන කැලලකුත්. ඉතින් ඔය කොහොම කලවම් වෙලා තියෙනවා.
0: ඔව් කුලාන්, ඒ වගේම තමයි මට මතකයි මුල් කාලේ තොරන් හදනකොට යම් යම් දේවල් වලට මම ඔබගේ නිවසට පැමිණෙනකොට මම දකිනවා ඔබේ මේ නිර්මාණ කරන්නේ ඔබ තනියෙන් නෙවෙයි, ඔබේ මුළු පවුලම මේකට සම්බන්ධ වෙනවා. ඉතින් මම හිතන්නේ මෙල්බර්න් නුවර වෙන්න ඕනෙත් ඒකයි. මේ දෙමව්පියෝ විතරක් දේශීය කලාව ඔස්ට්‍රේලියාවේ සංස්කෘතියට මුහු කරන එකට අමතරව අපේ දරු දැරියන් මේවට සම්බන්ධ වෙන්න ඕනේ. ඔබ කොහොමද මේ සම්බන්ධයෙන් දකින්නේ? ඔබට ඔබේ පවුලට අමතරව දරු දැරියන්ගෙන් ලැබෙන සහයෝගය මොකක්ද? ඒගොල්ලන්ට මේ සම්බන්ධයෙන් ලැබෙන දැනුම කොහොමද?
1: මහේන්ද්‍ර, කාලෝචිත ප්‍රශ්නයක්. ඉතාම වැදගත් ප්‍රශ්නයක්. දැන් ඉන්න දෙමාපියන්ට, විශේෂයෙන්ම කුඩා දරුවෝ ඉන්න දෙමාපියන්ට. මොකද මේකේ උත්තරේ මං කියනකොට මේ උත්තරේ ඔයත් දන්න, ඔයත් මේක කරලා තියෙනවා. මමත් කරලා තියෙනවා. නමුත් හැමදේනම කරලා නැහැ මේ වැඩේ. මේක අපි පොඩි කාලේ ඉඳන් පුහුණු කළ යුතු, අපේ ඇඟටම ගත යුතු ක්‍රියාමාර්ගයක්. ඒ කියන්නේ අපි දරුවන්ව යොමු කරන්න ඕනේ හොඳ දිශාවකට, සමහර චැලෙන්ජින් දේවලුත් එක්ක. මොකද අපි ඒගොල්ලන්ව ස්ට්‍රීම් එකක එක විදිහකට ගෙනිච්චොත් වෙන්නේ ඒගොල්ලෝ එක තැනක පිජන් හෝල් වෙනවා. ඒ කියන්නේ එක තැනක ස්ටක් වෙනවා. දැන් මේ වගේ දෙයක් කරනකොට ඒගොල්ලෝ ඉගෙන ගැනීම පිළිබඳව ගත්තොත් පරාස කීපයක දේවල් ඉගෙන ගන්නවා. ඉතින් එතනදී ප්‍රධානම දේ තමයි ඉවසීම කියන එක. මේ වගේ වැඩක් කරන්න ගොඩාක් ඉවසන්න ඕනේ. දැන් දරුවෙක් ආසයි සෙල්ලම් කරන්න. නමුත් වාඩි වෙලා බීක්කු 10ක් කලවන්න කැමති නෑ දරුවෙ. නමුත් ඒ ළමයාට ඒක කරන්න පුළුවන් නම් ඒක ඇත්තටම මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් එකක් වෙනවා. ඒක ඒගොල්ලන්ගේ ඉදිරි දිනවලට කොහොමවත් බලපානවා. ඉතින් මේ වගේ දේවල් වලට මම මගේ දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. අපිට 4 දෙනාම යොමු කරා. මගේ භාර්යාව දරුවෝ ලැබෙන්න ඉන්නකොට වල මතක ඇති වෙසක් කලාපවල බීක්කු අලවණේවා, කනෙක්ෂන්ස් දානේවා, හදනේවා. ඇත්තෙම කියනවා නම් පෑසුම් කටයුතුත් කරලා තියෙනවා ඊයම් බෞත් එකේ. ඉතින් ඒක කරන්න අපි මේකෙදි කියන්නේ මේ රටේ කියනවා අපි ඉගෙන ගන්නකොට රිස්ක් ෆැක්ට් එකක් තියෙනවා. අපි රිස්ක් එකක් ගන්නවා. අපි රිස්ක් ටේකර්ස්ලා නෙමෙයි නම් අපි ඉගෙන ගන්නෑ. අපි ඉන්නේ අපේ කම්ෆර්ටබල් සෝන් එකේ. ඉතින් අපි දරුවන්ට ඒක පුරුදු කරොත් තියෙන්නේ දරුවන්ට ඉදිරි දිනුනට හානියක් වෙනවා. ඉතින් මම මේ කියන්නේ මේ යං පේරන්ට්ස්ලාට මේ වගේ දේවල් පුහුණු පුරුදු කරන්න. දරුවෙකුට මේ වගේ කලාත්මක හැකියාවක් තියෙනවද නැද්ද කියලා දන්නේ නැහැ. දුන්නාම තමයි දන්නේ. දැන් මම හොඳටම දන්නවා මගේ ලොකු පුතාව එක්කන් ගියොත් තොරණක ස්කැෆෝල්ඩින් එකක් ගන්න මට යහිටියම ඇති. මොකද 2023 අඩි 26 තොරණේ තනිකරම ස්කැෆෝල්ඩින් එක එයයි මායි විතරයි හැදුවේ. ඉතින් එතකොට ඒ ගානට අවුරුදු 19ක දරුවෙකුට පුළුවන් වෙන හැකියාවක් එන්න ඒ දරුවව ප්‍රයිම් කරන්න ඕනේ, හදන්න ඕනේ, ටික ටික පුහුණු කරන්න ඕනේ. ඉතින් ඒක පොඩි කාලේ ඉඳන් කරන්න ඕනේ. ඔබ කරලා තියෙනවා, මම ඒක දන්නවා. මම දන්න සෑහෙන ප්‍රමාණයක් අප ළඟ ඇසුරු කරන අය කරලා තියෙනවා, මම කරලා තියෙනවා. ඉතින් මේක අහන් ඉන්න අයට වැදගත්ම දේ තමයි මං හිතන්නේ මේ යං පේරන්ට්ස්ලට, මේ ඉමර්ජින් පේරන්ට්ස්ලට මේ වගේ දේවල් පුරුදු පුහුණු කරන්න. අඩුම ගානේ වෙසක් කූඩු ටිකක් ගෙදර හදන්න ඕනේ. ඒක දරුවොත් එක්ක එකතු වෙලා කරන්න. ඒක ෆැමිලි ටයිම් එකක් දාගෙන කරන. ඒ දරුවන්ට එතකොට ඒකෙන් ආభాෂය, ට්‍රැඩිෂන් එක, ඒ වගේම මේ තියෙන අපි කතා කරපු රෙසිලියන්ස්, පර්සිවියරන්ස්, මේ හැමදේම ක්වොලිටීස් ඩිවලොප් වෙනවා. ඉතින් මම දැකලා තියෙනවා මගේ දරුවන්ගෙන් ගොඩක්. ඒ වගේම මගේ භාර්යාව තමයි මේ අවුරුද්දේ මේ තොරන් දෙකේම කනෙක්ෂන්ස් වැඩ ඔක්කොම කරලා දුන්නේ මට. ඉතින් මට හරීම පහසු රුකුලක් වුණා ඒ වැඩ කටයුතු. ඉතින් මං හිතනවා මේ දෙමව්පිය අහන් ඉන්න දෙමව්පියෝ මේ දේවල් අරගෙන තවත් ඉදිරියට මේ වගේ දේවල් කරයි කියලා. මොකද අපිට මේක හැමදාම කරන්න බෑනේ මහේන්ද්‍ර. මේකට තව කවුරු හරි එන්න ඕනේ ඉස්සරහට. මගේ ආසාව තව කවුරු හරි එනවා නම්. මොකද මේක අපිම කරනවා කියන එකක් නෙමෙයි. මේක මේ සයිකල් එක යන්න ඕනේ ඉස්සරහට. ඉතින් අපි හිතනවා ඒක වෙයි කියලා.
0: මම මේක පටිගත කරන්නේ අද මේ වෙසක් දිනේ දැන්ඩිරොන් ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේ තොරණ අභියස සිටමයි. ඉතින් කුලාන්, අපි මේ වෙසක් දවසේ කරගන්න පින්කම්ට අමතරව අපේ දරු දැරියන්ට බුදු දහම ගැන, අපේ සංස්කෘතිය, සදාචාරය ගැන උගන්වනවට අමතරව ඔබ කිව්වා වගේ මේ පාසලේ වැඩවලට පිටින් බාහිර වැඩ කටයුතු කරන එකේ වටිනාකම පේන්නේ ඇත්තටම ළමෙක් දියුණු වෙලා උසස් වෙලා කලමනාකාර තත්වයට, එහෙම නැත්නම් ඩිරෙක්ටර්ස්ලා තත්වයට ආපුවාම තමයි මේ හැකියාවල් හොඳටම බලා ගන්න පුළුවන් කොච්චර දුරට පාවිච්චි කරන්න වෙනවද කියලා. ඒ වගේම මම බොහෝ වෙලාවට දැකලා තිනවා ආසියාතික දෙමව්පියෝ බොහෝ වෙලාවට ළමයින්ට විෂය උගන්වන්න උනන්දු වුණාට බාහිර දේවල් උගන්වන්න උනන්දු වෙන්නේ නැහැ. හැබැයි අපි දකිනවා මේ ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔස්ට්‍රේලියානු ජාතිකයෝ තමන්ගේ පොඩි ළමයි එක්කම තමයි බනින්ස් එකට යන්නේ බඩු ගන්න. ඒගොල්ලෝ ගෙවල් වල මොයක් දේවල් කරනවා. ඒ ළමයින්ට බොහොම පොඩි කාලකෙදී විෂය දැනුමට අමතරව බාහිර දැනුම අතිවිශාල ප්‍රමාණයක් ලැබෙනවා. ඒක ගොඩක් උපකාරී වෙනවා ඒගොල්ලන්ට දිනු වෙන. ඉතින් කොහොම වුණත් අපිට ලැබෙන කාල සීමාව එක්ක අපි මේ සාකච්ඡාව මෙතනින් නවත්වනවා. ඉතින් මේ වගේ අතිවිශාල, ඒ වගේම අපේ ශාසනයට, ඒ වගේම අපේ සංස්කෘතියට අතිශය වැදගත් කටයුත්තක් කරන ඔබට සහ ඔබ පවුලට මේ වගේ කටයුතු මින් ඉදිරියටත් ඉතාම සාර්ථකව කරගන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කුලාන්.
1: මහේන්ද්‍ර බොහොම ස්තුතියි ත්‍රිටිපලිසෙඩ් ආයතනයේ විල්ෆ්‍රඩ් ඔබට. මොකද ඔයගොල්ලෝ හැමදාම අපිත් එක්ක එකට ඉඳගෙන මේවා කට්ටියට බෙදා දෙනවා. ඒගොල්ලන් දැනගන්න සලස්සනවා. ළමන අවුරුද්දේ මගේ ලස්සන සැලසුමක් තියෙනවා. මේ දරුවන්ට ලංකාවටම ආවේනික ක්‍රමයකට තොරණක් හදන්නේ කොහොමද කියලා අපි දන්නවා. ඉස්සර අපි හදේ ෆ්ලෑෂ් එකකට. දැන් කරන්නේ නැහැ. දැන් ඔක්කොම මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් වලින් කරන්නේ. නමුත් මේ දරුවන්ට ස්ටෙම් ප්‍රොජෙක්ට් එකක් විදිහට මම ලර්නින් එකක් විදිහට ඒකක් කරන්න මගේ සැලසුමක් තියෙනවා. දැනටත් ඒක පටන් අරගෙන තියෙන්නේ. අපි ඒක ඉදිරියේදී අපි ඒගොල්ලන්ට දෙමු. මොකද මේක අපිට මාකටිං එකකට වැඩිය දරුවන්ට දෙන දැනුම. ඉතින් අපිට ඒක යථා කාලේ ඒ දැනුම් දීම් කරන්න පුළුවන්. කොහොමද මේකට සම්බන්ධ වෙන්න පුළුවන්, කොහොමද මේකෙන් දැනුම ලබා ගන්න පුළුවන්, ඇවිල්ලා මේක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් කියලා. ඉතින් අපි ඒකත් ඉස්සරහට බලමු. මොකද මම මගේ විෂයපතේ ගණිත විෂයපතේ ඒ අනුව කරන්න පුළුවන් ගොඩක් දේවල් අපිට දරුවන්ට දෙන්න පුළුවන්.
2: ඔව් එහෙනම් ආයුබෝවන්.
1: ආයුබෝවන් මහේන්ද්‍ර.
3: මේ ත්‍රිචබස් ගුවන් විදුලියේ සිංහල සේවය FM 92.3.

0: වර්තමාන ජාතික ජන බලවේග රජයේ විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද මෙල්බර්න් සම්බන්ධ වෙන සාකච්ඡාවක් රැස්වීමක් වෙනුවෙන් ඔබ වෙත කරුණු ගෙනීම සඳහා අපි ආරාධනා කළා. ජාතික ජන බලවේගයේ මෙල්බර්න් නුවර ශාඛාවේ සාමාජික සුනිල් වීරසූරිය මහතාට පිළිගන්නා මෙදිරි ආයුබෝවන් කියලා. ආයුබෝවන්.
1: ආයුබෝවන්.
0: අපි මුලින්ම කතා කරමු විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයාගේ මෙල්බර්න් සංචාරය කුමන තරාතිරම සංචාරයක්ද, එහි අරමුණ මොකක්ද කියන එක ගැන පැහැදිලි කරමු.
1: විජිත හේරත් මහතා මෙල්බර්න් වලට එන්නේ ශ්‍රී ලංකා රජයේ විදේශ රාජතාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කර ගැනීමත්, ඒ තුළින් ශ්‍රී ලංකා රජයට විදේශ ආයෝජනය ගෙනීමත්, සංචාරක කර්මාන්තය දියුණු කර ගැනීමටත් අරමුණෙන් එන්නේ. ඒ මහතා මුලින් න්‍යූසීලන්ඩ් වලට ගිහිල්ලා ඊට පස්සේ ඔස්ට්‍රේලියාවට එන්නේ.
0: මේ සංචාරයේදී එතුමා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර, කැන්බරා රෝ ආදී ස්ථානවලදී රජයේ නියෝජිතයන් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහි යම් කිසි පැහැදිලි කිරීමක් කරන්න ඔබතුමාට හැකියාවක් තියෙනවද?
1: ඔව්, රජයේ රටේ ආර්ථිකය දියුණු කර ගැනීම සඳහා විදේශ ආයෝජනය ගෙන එන්නත්, සංචාරක කර්මාන්තය දියුණු කරන්නත් මේ අවස්ථාවේ දැඩි අවධානයක් යොමු කරනවා. දැනට ශ්‍රී ලංකාවට ලොකුම විදේශ ආයෝජන ගෙන එන රටවල් සහ සංචාරකයන් වැඩිම ප්‍රමාණයක් පැමිණෙන රටවල් හඳුනාගෙන තිබෙනවා. ඒ අතරින් ආයෝජනාකින් විශාලතම ආයෝජනය ගෙන එන රටවල් අතරින් ඔස්ට්‍රේලියාව 10 ස්ථානයේ පමණ ඉන්නවා. සංචාරක කර්මාන්තයකින් වැඩිම සංචාරකයන් එන රටවල් අතර ඔස්ට්‍රේලියාව 6 ස්ථානයේ වගේ ඉන්නවා. ඉතින් මේවායින් මුල්ම ඉහළින් සිටින රටවල් ගණනාවකට, ඒ කියන්නේ ඉන්දියාව, චීනය, එතකොට ජර්මනිය, ඒ වගේ ඇමරිකාව, ඒ වගේ රටවල් ගණනාවකට අපේ රටේ ජනාධිපතිතුමා ගිහිල්ලා රාජතාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගැනීමට තියෙන අවස්ථාව ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඒකේ දිගුවක් හැටියට තමයි විජිත හේරත් මහත්තයා එන්නේ න්‍යූසීලන්ඩ් වලට සහ ඔස්ට්‍රේලියාවට.
0: හොඳයි. අද දවසේ සවස පැවැත්වෙන ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන්, ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙනුවෙන් පවත්වන සාකච්ඡාව පිළිබඳව අපි ඊළඟට විස්තර කතා කරමු.
1: අද දින මේ වැඩසටහන තියෙන්නේ ස්ප්‍රින්ග්වෙල් වල සිටි හෝල් එකේ, නොම්බර 18 ග්‍රේස් පාර්ක් ඇවෙනිව් ස්ප්‍රින්ග්වෙල්. ඒක තියෙන්නේ හවස 2:30 සිට 5 දක්වා.
0: මේට සහභාගී වෙන්න පුළුවන් අය කවුද? මෙල්බර්න් නුවර ඉන්න ඕනෑම තරාතිරම කෙනෙකුට එන්න පුළුවන්, ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්, එහෙමද?
1: ඔව්, අපි ආරාධනා කරනවා ඕනෑම තරාතිරමක, ඕනෑම පසුබිමක ලංකාවේ දියුණුව ගැන අපේක්ෂා කරන ඕනෑම කෙනෙකුට ඇවිල්ලා තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න කියලා.
0: ඔව්, මෙතෙන්දි අදහස් ප්‍රකාශ කිරීම සිදු වෙන්නේ විදේශ අමාත්‍යවරයාගෙන් පමණයිද, එහෙම නැත්නම් තවත් අය දේශක ඉන්නවද?
1: ප්‍රධාන වශයෙන් විදේශ අමාත්‍යවරයා පමණයි. ඒ මහතාට ඉදිරිපත් කරන අදහස් වල නිතැතින්ම ඒ මහතාගේ අරමුණු වලට අදාළ අදහස් වලට වැඩි අවධානයක් යොමු වෙනවා ඇති.
0: හොඳයි. එහෙනම් මේ සම්බන්ධයෙන් විස්තර දැන ගැනීමට අවශ්‍ය කෙනෙකුට ඉන්නවා නම් කාටද කතා කරන්න ඕන?
1: මේ සම්බන්ධව අපි දැනටමත් පොඩි පත්‍රිකාවක් මාධ්‍යවල පළ කරලා තියෙනවා. මම සුනිල් වීරසූරිය, මට කතා කරන්න පුළුවන් 0418 309 417, නැවතත් 0418 309 417, එහෙම නැත්නම් නලින් 0406 765 601, එහෙමත් නැත්නම් නදීරා 0421 819 315.
0: දැන් මෙල්බර්න් නුවර විදේශ අමාත්‍යවරයා බොහොම කෙටි කාලයක් ඉන්නේ, දවස් 2-3 වගේ කාලයක් අපි දන්න ආකාරයට. එතුමා සමග යම්කිසි ශ්‍රී ලාංකිකයෙක් හෝ විදේශ වෙනත් ජාතිකයෙකු යම්කිසි ආයෝජනයක් ශ්‍රී ලංකාවේ කරන්න, ඒ පිළිබඳ විස්තර දැනගන්න කතා කරන්න අවස්ථාවක් තියෙනවද? එහෙම කෙනෙක් ඉන්නවා නම් ඔබතුමාට හරි කාට හරි කතා කරපුවාම මේ අවස්ථාව සරසා දෙන්න පුළුවන්කමක් තියෙනවා.
1: ඔබතුමා ඔය අහන ප්‍රශ්නය ඇමතිතුමාගේ ප්‍රධාන අරමුණට කෙලින්ම අදාළ ප්‍රශ්නයක්. බොහෝ දෙනෙක් දැනටමත් විමසීම් කරලා තියෙනවා විදේශ ආයෝජනය ශ්‍රී ලංකාවට ගෙන යාම ගැන තොරතුරු විමසමින්. ඉතින් බොහෝ දෙනෙක් එවැනි ප්‍රශ්න එතනදී නගන්න ඉඩ තිබෙනවා. නමුත් පැය දෙකහමාරක වගේ සීමා සහිත කාලයක විශාල වපසරික ප්‍රශ්න අහන්න වෙයි කියලා බලාපොරොත්තු වෙන හින්දා කොයිතර දුරට දීර්ඝ වශයෙන් එක එක් යෝජනා ගැන කතා කරන්න ලැබෙයිද කියලා හිතන්න අමාරුයි. නමුත් අනිවාර්යයෙන්ම මේ සඳහා ඉතාමත්ම සුදුසු දවසක් ළඟදීම එනවා. අගෝස්තු මාසේ 15 වෙනිදා මේ සඳහා ව්‍යවසායකයන්ගේ හමුවීමක් සංවිධානය කරලා තියෙනවා. ඉතින් ඒකෙදි ඉතාමත්ම හොඳ වටපිටාවක් ලැබෙනවා මෙවැනි යෝජනා ඉදිරිපත් කරන්න. ඒක පවත්වන්නේ ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය විසින්.
0: අපි ඒ පිළිබඳව දෙවනු කතා කරමු ඒ කාලවකවානු වෙනකොට. යම්කිසි කෙනෙකුට අවශ්‍ය නම් ලංකාවේ ආයෝජනයක් කරන්න මොනවහරි ප්‍රොපෝසල් එකක් එහෙම යෝජනාවක් තියෙනවා නම් ලිඛිතව ඒක සූදානම් කළා අමතුමාට අතටම දෙන්න පුළුවන් එදා ඇතින්දි. එහෙම එහෙම අවස්ථාවක් තියෙනවා නම් එම්තුමාගේ කණ්ඩායමෙන් එහෙම නැත්නම් ඒ අමාත්‍යංශේ කවුරු හරි කතා කරලා මේ සම්බන්ධතාවයේ වඩාවර්ධනය කරගෙන ආවි. එහෙම නේද?
1: එහෙම තමයි. බොහොම ස්තුතියි. ඒක අපි ඉතාමත්ම දිරිමත් කරනවා. කෙනෙකුට බිස්නස් ප්‍රොපෝසල් එකක් වගේ එකක් ගේන්න අවශ්‍ය නම් ඒ වෙලාවේ දීර්ඝ වශයෙන් කතා කරනවට වැඩිය ඒක ලිඛිතව ගෙනාවොත් ඒක එමෙතුමාට ලබා දෙන්නත් පුළුවන්. අපිට ඊට පස්සේ ඒක ගැන ෆලෝ අප් කරන්නත් පුළුවන්.
0: හොඳයි. මම මේ මොහොතේ තව ඔබතුමාට යෝජනාවක් වශයෙන් කරනවා. දැන් බොහෝ ඕස්ට්‍රේලියානු ජාතිකයෝ නිවාඩු ගත කරන්න බාලි රටට යනවා. එය ලංකාවට හරවා ගන්නට යම් කිසි ක්‍රියාදාමයක් කරනවා නම් ඒකත් හරි වටිනවා. ඒ වගේ දේවල් හරි වටිනවා. සංචාර කර්මාන්තය අතින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන රටක් විදිහට මම ඒකත් ඔබතුමාට මතක් කරමින් මේ අවස්ථාව සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් සමු ගන්නවා. අයිබෝන්.
1: බොහොම ස්තුතියි. අයිබෝන්.
2: මේ ගීතේ පද රචනය බණ්ඩාර කුමාරනායකගෙන්, සංගීතය දර්ශන වික්‍රමතුංග, ගායනීට ලෂාන් සංජීව.

0: අද සතියේ දේශපාලන සාකච්ඡාව සඳහා අපි ආරාධනා කළේ සර්වජන බලයේ පක්ෂේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාටයි. අපි එතුමා පිළිගන්නවා මෙල්බන් නුවර ත්‍රීඩබල් සෙට් ගුවන්විදුලි ආසන සිංහල අසන්නන් වෙනුවෙන් ආයුබෝවන් කියලා. ආයුබෝවන්.
1: ආයුබෝවන්.
0: දිලිත් ජයවීර කියලා කිව්වහම අපිට මතකයට එන්නේ ප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරිකයෙක්. ගම්බද ප්‍රදේශයකින් කොළඹට ඇවිල්ලා කොළඹ වෙළඳ ව්‍යාපාරය තුළ ඉතා කීර්තිමත් නාමයක් හදාගත්ත වෙළඳ ව්‍යාපාරිකයෙක් විදිහට. මං මුලින්ම අහන්නම් ඔබතුමා සාර්ථක ගමනක් ඇවිල්ලා මේ වගේ දේශපාලනික ගමනකට යොමු වුණේ අන්නේ ඒක පිළිබඳව මටත් ගැටලුවක් තියෙනවා, ජනතාවටත් ඒ පිළිබඳව දැනගන්න කැමැත්තෙන් ඇති.
1: පළමුව කියන්න ඕන මම සෙල්ලම කොළඹාවේ කොළඹ විශ්වවිද්‍යාලයට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වෙලා 88-89 ඒ අර්බුද සමයේ විශ්වවිද්‍යාලය වහලා තියෙන කාලේ තමයි මම ව්‍යාපාරකරණයට එකතු වුණේ. කොහොම වුණත් මම කුඩා කාලේ ඉඳලා දේශපාලනිකව සංවේදී පුද්ගලෙක්. අපිට තිබුණේ වාමාංශික දේශපාලනික පසුබිමක් ගෙදර. ඉතින් මේකෙන් ලැබුණු ආభాෂය ගොඩක් වෙලාවට හේතු වෙන්නට ඇති මට මේ වගේ දේශපාලනිකව සංවේදී වන්නට. ඉතින් කොහොම වුණත් විශ්වවිද්‍යාල සමයේ තිබුණු ඒ අර්බුදකාරී තත්ත්වය තුළ ඒ පරිසරය තුළ අපි පෙළඹුණා නිතටින්ම දර්ශවි දේශපාලනයට. ඉතින් මගේ ඇත්තරම දේශපාලනය පටන් ගන්නේ ක්‍රියාකාරීව ශිෂ්‍ය දේශපාලනය. ඊට පස්සේ නමුත් මම ඒ ශිෂ්‍ය දේශපාලනය ජාතික දේශපාලනය දක්වා ගෙනිච්චේ නැහැ. ඒ සරසවීම නිමා වුණා. ඊට පස්සේ අපි රට හොඳ රටක් කරගන්නට ඕන කියන ඒ හැඟීමෙන් විවිධ අවස්ථාවලදී විවිධ නායකයින්ට දේශපාලන ජයග්‍රහණ සඳහා අවශ්‍ය ඒ ප්‍රචාරණ ව්‍යාපෘති වලට සම්බන්ධ වුණා. ඉතින් මම එහෙම සම්බන්ධ වෙලා අවසානයේදී රට අර්බුදකාරී තත්ත්වයකට එනවායි කියලා තේරුණාම යහපාලන යුගයේදී උදව් කරා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති කරවන්නට. බුදු ප්‍රචාරණ ව්‍යාපාරයකට වඩා උපාය මාර්ගික සම්බන්ධතාවයක්. ඒත් ඔහු අවසානයේදී අපේ බලාපොරොත්තු සියල්ලක් සුන් වෙන ආකාරයෙන් හදිස්සිය නික්ම ගියාට පස්සේ මට මගේ හදවත කියා සිටියේ මින් ඉදිරියට විවිධ නායකයන් ජයග්‍රහණය කරනවා වෙනුවට මමම දේශපාලනට ඇවිල්ලා ඒ මං බලාපොරොත්තු වෙන වඩාත් ප්‍රශස්ත ශ්‍රී ලංකාව නිර්මාණය කරගන්නට සම්බන්ධ වෙනවා කියලා. ඉතින් ඊට පස්සේ තමයි මම සියලුම සමාගම් වලින් අස් වෙලා ව්‍යාපාරකරණේ නිවත් වෙලා සම්බන්ධ වුණේ දේශපාලනයට. ඊට පස්සේ තමයි අපි සර්වජන බලය හැටියට මේ දැන් සමාජයේ විශාල දේශපාලන වැඩපිළිවෙලක නියුක්තව ඉන්නේ.
0: හොඳයි. අදටත් අහද්දි ඇඟ හිරිවැටෙන, ඇඟ කිලිපොලා යන, ජාතිකාභිමානය ඇඟට දැනෙන ඉතාමත්ම හොඳ නිර්මාණයක් ඔබ අතින් නිර්මාණය වුණා. ඒ තමයි දෙමව්පියන් දරුවන් යුද හමුදාවට එවන්න බය. එවැනි යුගයක ඉතා අභිමානවත් නිර්මාණයක් ඔබ තුලින්ම නිර්මාණය වෙනවා. මං ඉතාමත්ම කැමති නිර්මාණයක්, මං කැමති ඒ රණවිරුවන් වෙනුවෙන් යුද හමුදා වෙනුවෙන් කරපු නිර්මාණය පිළිබඳව දැනගන්න.
1: ඔව්, ඒක නිර්මාණය වෙන්නේ මානුෂික මෙහෙයුම ආරම්භයත් එක්කම තියුණු ශාලතම අභියෝගය උනේ කොහොමද ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සම්බන්ධ කරගන්නේ තරුණ ජවය. ඉතින් එතකොට අර සම්ප්‍රදායික පුවත්පත්වල පළ කරන දැන්වීම් වලින් පමණක් එය කරන්න බැහැ කියන මතේ අපේ ආරක්ෂක ලේකම් ගෝඨාභය මහත්මයා ඒ වෙලාවේ අපිට කිව්වම තේරුණා. ඊට පස්සේ තමයි අපි නිර්මාණය කරේ මේ අපි වෙනුවෙන් අපි කියන නිර්මාණය. එයින් අදහස් කරේ සියලුම ජනතාව එකට එක රොදක්සේ එකට බැඳෙන වැඩපිළිවෙලක්, විශේෂයෙන්ම ජාතියම අභිප්‍රේරණය වෙන වැඩපිළිවෙලක් නිර්මාණය කරන්නට. ඉතින් ඊට සමගාමීව තමයි ඔය අපෙන් එකකි කියන ගීතය නිර්මාණය වුණේ. ඒ වටා විශාල දැන්වීම් ව්‍යාපෘතියක් නිර්මාණය වුණා. මං හිතන්නේ ලෝකයේ එවැනි ව්‍යාපෘති සිදු වුණා නම් ඒකේ වඩාත්ම විශාලතම සහ කාර්යක්ෂම වැඩපිළිවෙල කියන්නට පුළුවන්. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට පුළුවන් වුණා ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් අවශ්‍ය ප්‍රමාණයට රණවිරුවන් බඳවා ගන්නට.
0: මේ වෙළඳ දැන්වීම ලියන්නේම ඔබ. ඒතකොට මීට වඩා ජනතාව ආකර්ෂණය කරගත්ත වෙනත් නිර්මාණ බිහි වෙලා තියෙනවද ඔබ ඔබගේ?
1: මෙහෙමයි, මම සාමාන්‍ය වෙළඳ දැන්වීම් කරණයේදී මඟ අතින් ලියවිච්ච ගොඩක් නිර්මාණ තිබෙනවා. නමුත් මේ අපි වෙනුවෙන් අපි කියන නිර්මාණය තමයි මම හිතන්නේ එහෙම වුණ නිර්මාණයන් අතර ඉදිරියෙන්ම තියෙන්නේ. ඇත්තටම මේ මම ලිව්වා කියනවටත් වැඩිය හොඳයි කියනවා නම් අපි ලිව්වා කියනවා නම්, මොකද හේතුව මං මේ නිර්මාණය නිර්මාණ කරනකොට මගෙත් එක්ක එකතු වුණා නායනානන්ද පෙරේරා කියලා අපිත් එක්ක ඒවකට වැඩ කරපු දක්ෂ නිර්මාණ ශිල්පියෙක්. ඔහුත් මමත් එකතු වෙලා ඊට පස්සේ ඒක වටේ විශාල කණ්ඩායමක් එක්ක එකතු වෙලා තමයි මේ දැන්වීම අපි රූගත කරේ. ඉතින් ආඩම්බර වෙනවා එවැනි දෙවන්ත නිර්මාණයක් කරන්නට මට අවස්ථාව ලැබීම ගැන සහ එයින් ලැබුණු ප්‍රතිඵල ගැන.
0: අපි දැන් කතා කරමු ජාතික දේශපාලනය පිළිබඳව. ශ්‍රී ලංකාවට ජාතික වශයෙන් දේශපාලනික නායකත්වයක් බිහි වෙනවා කියලා කියන්නේ හරි අමාරුයි, විරලයි. බිහි වෙන ජාතික නායකයව කුමන හෝ රටකින් දැහැගන්නවා, කුමන හෝ පදනමක් මත ඒ අය වෙනත් වෙනත් රටවල් වල ඌමනා එපාකම් ඉෂ්ට කරන්න පෙළඹෙනවා. ඒක බොහෝ නායකයින්ට තිබුණා. ඒකෙන් ටිකක් හරි මිදුණු නායකයා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා. අද වර්තමානයේ තිබෙන රජයත් බලයට ඒමේදී අපි විශ්වාස කළා උන්ට ස්වාධීන තීන්දුව తీරන ගන්න පුළුවන් පෞරුෂයක් ඇති නායකත්වයක් එතන තියනවා කියලා. ඉතින් ඇත්තටම උන්ට එහෙම නායකත්වයක් තියනවද, එහෙම නැත්නම් ඔවුනුත් ඉන්දියාවට ඇමරිකාවට වගේ රටවල් වලට ගැතිව වැඩ කරනවද කියන එක ඔබ දකින්නේ කොහොමද?
1: අනිවාර්යෙන්ම ඔවුන් ගැතිව වැඩ කරනවා. ඔවුන්ට ඒකට එහෙම වෙලා තියෙන්නේ ඔවුන්ගේ ජයග්‍රහණයම තන්ත්‍ර වෙනස, රෙජිම් චේන්ජ් කියන ලෝපුරා නව අධිරාජ්‍යවාදී බලපෑම නිසා සිදුවුණු රැල්ලේ ප්‍රතිඵලයක්. ඔවුන්වත් බලාපොරොත්තු වුණු ප්‍රතිඵලයකින් නෙමෙයි ඔවුන් බලයට පත් වෙන්නේ. ඒක නිසාම තමයි ඔවුන්ට ඔවුන්ගේම කියා වැඩපිළිවෙලක් නැතුව අයාලේ යමින් කටයුතු කරමින් සිටින්නේ. අපේ ආර්ථික ප්‍රතිපත්තිය IMF එක විසින් මෙහෙවනවා, අපේ විදේශ ප්‍රතිපත්තිය ඒ බටහිර රටවල් විසින් මෙහෙවනවා, අපේ ආරක්ෂක ප්‍රතිපත්තිය තවත් රටවල් වලට නතු කරලා තියෙනවා, ආණ්ඩුව රහස් ගිවිසුම් කිහිපයකට විවිධ රාජ්‍යයන් එක්ක එකඟ වෙලා තියෙනවා. එතකොට අද අපි ගත්තොත් අපේ මූල්‍ය ප්‍රතිපත්තිය, ඒ වගේම අපේ බදු ප්‍රතිපත්තිය, මේ සියල්ලම අපේ නොවන ප්‍රතිපත්ති තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔබ කිව්වා වගේ මෙහෙම නායකයන් විවිධ බලවේගවලට නතු වීමේ ප්‍රධාන හේතු අතර ඔවුන්ටම කියා දර්ශනයක් නොමැතිව කටයුතු කිරීම හේතු වෙනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් ආර්ථික කාරණා, පෞද්ගලික ආර්ථික අපේක්ෂාවන්, භෞතික අපේක්ෂාවන් හේතු වෙනවා. ඒ වගේම ඔවුන්ගේ සමාජ පෞරුෂයේ තියෙන අඩුව විශාල වශයෙන් හේතු වෙනවා. ඉතින් මේ සංකලනයේ ප්‍රතිඵලයක් හැටියට අද ලංකාවේ නිර්මාණය වෙලා තියෙනවා දුර්වල රාජ්‍ය, වීක් ස්ටේට් කියන එක. ඉතින් දුර්වල රාජ්‍ය නිර්මාණය කිරීම තමයි සියලුම භූදේශපාලනිකව බලවත් රටවල් වල අපේක්ෂාව. ඉතින් අපි කටයුතු කළ යුත්තේ මේ තත්ත්වෙන් මිදෙන්නට.
0: ශ්‍රී ලංකාවේ දේශපාලනික වශයෙන් බෙදීම් තිබුණා. ඒ බෙදීම් අනුව රටේ අවශ්‍යතාවයට අනුව වැඩ කරන රජයන් බිහිුණේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහ මෙවර ඒ බෙදීම් වලින් තොරව නායකත්වයේ විශ්වාස කරලා යමක් කරයි කියලා ජනතාව ඡන්දෙ දුන්නා. නමුත් ඒ කිසිම අවස්ථාවක ඒ දේ ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ ඉෂ්ට නොවීම තුළ වර්තමාන පරපුර දේශපාලනේ හැරෙයිද කියන සැකයක් අපිට තියෙනවා.
1: ඔබ සඳහන් කළ කාරණේ සිවදන ඊටාම වැදගත්. වෙන විදිහකට බැලුවොත් දේශපාලනිකව රටවල් බෙදෙන්නේ කඳවුරු දෙකක් හැටියට. මේ රට ගත්තොත් ලිබරල් කණ්ඩායමක් ඉන්නවා, ඊළඟට ලේබර් කණ්ඩායමක් ඉන්නවා, වාමාංශික දක්ෂිණාංශික කියලා බෙදන්න පුළුවන්. දැන් ලංකාවෙත් ඓතිහාසිකව මේ කඳවුරු දෙකක් තිබුණා. නමුත් දැන් වෙනකොට මේ කඳවුරු විනාශ වෙලා ගිහිල්ලා තාම ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. කොහොම වුණත් ඔබ කියන තාරුණ්‍ය අලුතෙන් හිතන අලුතෙන් මේ සමාජයට එක්කුණු ඒ තරුණ ජනතාව දේශපාලනයට අසංවේදී බවක් දක්වනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ ප්‍රධාන කඳවුරු දෙක සම්පූර්ණයෙන්ම අර දාර්ශනිකව ගත්තොත් ඒ දර්ශනවලින් ඉවත් වෙලා නිකන් අර කලත්තපු කලයක් වගේ මේ හොද්දක් වගේ තමයි දැන් තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට අවශ්‍ය වෙනවා නිවැරදි දේශපාලන දර්ශනයක් සමාජගත කරලා ඒකට තාරුණ්‍ය එක් කරගන්නට. නැත්නම් දේශපාලනට ඔවුන්ට එකතු වෙන්නට කේන්ද්‍රීය සාධකයක් නැහැ. ඉතින් ඒක නිසා තමයි අපි මහන්සි වෙන්නේ අපේ මේ ජාතිකත්ව නැෂනලිස්ටික් කියන ෆෝස් එක. මං හිතනවා ඒක සාර්වත්‍රික සාර්වභෞමික යථාර්ථයක්, පේට්‍රියොටිසම් කියන එක, දේශප්‍රේමීත්වය. ඒක මත මේ දේශපාලනය ඉදිරියට ගෙනියන්නට අපි උත්සාහ කරන්නේ තාරුණ්‍යට ආකර්ෂණය වන වේදිකාවක් හදාගන්න.
0: දැන් මේ වන විට ලංකාවේ රුපියල අවපමාන වීමේ සීමාව ඉතා දීර්ඝව ගමන් කරමින් තිබෙනවා. ඩොලරයක් මිලදී ගැනීම සඳහා 350 ඉක්මවා ගිහිලා තියෙනවා. මේ තත්ත්වය දිගටම පැවතුනොත් ඒ ආර්ථිකයට ඉතාමත්ම දරුණු විදිහට බලපානවා. එය වලක්ව ගන්න වර්තමාන රජයේ තීන්දුව తీරන ගන්නවාද කියන එක පැහැදිලිව දකින්නේ නැහැ. මම කැමති ඔබතුමාට කොහොමද මේ පිළිබඳ දැක්ම කියලා.
1: ඔව්, දැන් මේක මම පාර්ලිමේන්තුවේ මගේ දේශනවලදී මම සඳහන් කරලා තියෙනවා. මම නිවැරදිව පුරෝකථනය කරා මේ ඩොලරය මත පීඩනයක් එල්ල වෙයි, රජය ගන්නා ප්‍රතිපත්තිමය පදනමක් නැති ශුද්‍ර ආර්ථික තීන්දුව නිසා. දැන් විශේෂයෙන්ම ඔවුන් වාහන ආනයනය කිරීම සඳහා ගන්නා ලද තීරණයේදී ඔවුන්ට තිබුණේ නැහැ නිසි ප්‍රතිපත්තියක්. කොටින්ම කිව්වොත් ඔවුන් කිව්වා තාරුණ්‍යයට තා අඩුමිලට වාහන ලබා ගැනීමට ඔවුන් කටයුතු කරනවා කියලා. අඩුම ගණනේ එම ප්‍රතිපත්තිය මත පිහිටා කටයුතු කරා නම් ඔය සුපර් වෙහිකල්ස් අති සුඛෝපභෝගී වාහන ආනයනය සීමා කරලා රටේ තරුණයන් රඳවා ගැනීමටත් තරුණයන්ගේ සතුට තහවුරු කිරීමටත් කටයුතු කරන්න තිබුණා. එහෙම නොකර මේ වාහන ආනයනය කිරීමට ඉඩදීම නිසා ඩොලර් බිලියන 3කට ආසන්න ප්‍රමාණයක් අපෙන් ගිලලා තියෙනවා. ඊට අමතරව දේශීයව ධනය නිර්මාණය කර ගැනීම හෝ දේශීයව විශේෂයෙන්ම ආහාර සුරක්ෂිතතාවය තහවුරු කර ගැනීමට ඔවුන්ට විද්‍යාත්මක වැඩපිළිවෙලක් නොතිබීම, ඒ වගේම දේශීය නිෂ්පාදන දියුණු නොකිරීම, කර්මාන්ත දියුණු නොකිරීම, ව්‍යවසායකයින්ට අත නොදීම, ඒ නිසා අපිට දේශීය ධනයක් නිර්මාණය කරගන්න බැරි වුණා විශේෂයෙන්ම අපනයන පැත්තේ. ඉතින් මේක නිසා ලොකු අර්බුදයකට යනවා කියලා අපි කලින්ම කිව්වා. ඒ වගේම සංචාරක කර්මාන්තය ගත්තොත් ඒකත් එහෙමමයි. සංචාරක කර්මාන්තයේදී මම කරුණු සහිතව දත්ත සහිතව පැහැදිලි කරා ලංකාවට එන අඩු වියදම් සංචාරකීන් විසින් ලංකාවට ලබා දෙන ශුද්ධ ඩොලර් ආදායම ඇත්තටම ඍණ තත්ත්වයක තියෙන බව. හරියට නිරීක්ෂණය කරා නැතුව මේ සියලුම තත්ත්වයන් සැලකිල්ලට ගන්න නැතුව ආණ්ඩුව කටයුතු කරා, එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලරේ කඩා වැටීම අපිට දකින්නට පුළුවන්. ඒක ආණ්ඩුවේ මම දැක්කා විවිධ පුද්ගලයන් කියනවා මේ ඇති වී ඇති ගල්ෆ් අර්බුදය හේතු වුණා කියලා. අනුශාංගික කරුණක් මිසක් ප්‍රධාන කරුණ නෙමෙයි. ප්‍රධාන කරුණ උනේ අපිට ආර්ථික ප්‍රතිපත්තියක් අපේම කිය ආර්ථික ප්‍රතිපත්තියක් නොමැතිවීම සහ ඩොලරය රැක ගැනීමට නිශ්චිත උපාය මාර්ග නොමැතිවීම.
0: පසුගිය රජයන්ට දැඩිව චෝදනා එල්ල කරපු පක්ෂයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. ඒ කියන්නේ තමන්ගේ පාර්ශ්වයන් රකින්නවා, තමන්ගේ ජාතීන්ට හිතවතුන්ට වාසි වෙන විදියට දේශපාලනය කරනවා කියලා. එවැනි අවස්ථාවලට එරෙහිව වීදි බැස්ස ජනතා විමුක්ති පෙරමුණ රජයේ මේ වෙනකොට ශ්‍රී ලංකා එයාර්ලයින් එක, එතකොට මොබිටෙල්, මේ සියල්ල දුර්වලවීම පවතිනවා. තමන්ට උදව් කරපු දේශපාලනයේ බලයට එන්න උදව් කරපු ව්‍යාපාරිකයන් රකින්න ගිහිල්ලා. මං කැමති ඔබතුමා මේ පිළිබඳව කොහොමද විග්‍රහ කරන්නේ?
1: ඔව්, ඒක තමයි මෙවැනි දුර්වල ආණ්ඩුවක් බලයට පත් වුණාම වෙන දේ. මොකද පපටියස්ලා එහෙම නැත්නම් පිටිපස්සෙන් ඉඳන් ඔවුන් මෙහෙවන බලවේග තමන්ගේ වාසියට ආණ්ඩු පාවිච්චි කරනවා. ඉතින් මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ එකක් නොදැනීම, අනිත් එක පෞරුෂයක් නොමැතිවීම. එතකොට ඒ දෙක ඇතුලේ ඔය විවිධ කණ්ඩායම් පුද්ගලයින් තමන්ගේ අපේක්ෂාවන් ඉෂ්ට කර ගැනීම සඳහා ආණ්ඩුව ඉතාම අවර විදිහට බාල විදිහට භාවිතා කරනවා. ඉතින් ඒ නිසා ඔබ කිව්වා වගේම මේ ආයතන කඩාගෙන වැටලා තියෙනවා, කඩාගෙන වැටෙමින් පවතිනවා. අන්තිමට මේවට වග කියන්න කෙනෙක් නැති වෙන තත්ත්වයක් උදා වෙලා තියෙනවා.
2: ඔබ ඒ සවන් දුන්නේ සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා සමග කර දේශපාලන සාකච්ඡාවටයි. අද දවසේ වැඩසටහන තුළ මේ සම්පූර්ණ සාකච්ඡාව ඉදිරිපත් කිරීමට ඉඩකඩ මදි නිසා එළඹෙන සතියේදී අපි බලාපොරොත්තු වෙනවා මේ සාකච්ඡාවේ ඉතිරි කොටස ඔබ වෙත ගෙනීමට. එළඹෙන 7 වෙනිදා, ඒ කියන්නේ ජූනි මාසේ 7 වෙනිදා දන්සල් කීපයක් පැවැත්වෙනවා. රෙගිබන් ප්ලාසා එකේ පවත්වාගෙන යන සෙන්ට්‍රල් පීසා අලවිහලේ පීසා සහ කොත්තු, ඒ වගේම ෆ්‍රයිඩ් රයිස් දන්සල එළඹෙන 7 වෙනිදා පැවැත්වෙනවා රෙගිබන් ප්ලාසා හිදී. ඉතින් ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්.
3: ජීවිතයේ යථාර්ථය ගැන කියවෙන මෙම ගීතය පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ගීපද රචනයක්. සංගීතයේ ආචාර්ය ප්‍රේමසිරි කීම දාශ ශූරේන්, ගායනී

අද වෙනසරාණ ගුණට ගෙනීමේදී මට සහාය වුණා මහේන්ද්‍ර කාලිංග මුදලි, උදේ ගෝවින්න, විජේ කරුණාසේන, ජයන්ත අමරතුංග, ශිරුම පනාන්ඩු, දෙවුනි ආටිගල, ධනේශ්වරී ආටිගල, නිරූපා කුලරත්න, ආනන්ද කුලරත්න සමග ගාමිණී නාරම් පනාවගෙන. එළඹෙන සතියේදී සුපුරුදු වේලාවට සුපුරුදු වැඩසටහනක් රැගෙන ඔබ හමු වෙන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගෙන යන මම අද වැඩසටහනේ සම්පාදක ඔබේ හිතවත් බිල්ෆ්‍රෙඩ් සිරිවර්ධන. එළඹෙන සතිය සෝදාගේ සතියකට ආසිරි. ආයුබෝවන්, වාසනාවන්.